0: World at Night on your local station, Plenty Valley FM.
1: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්කමක් හිමි වන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචී විසින් බලය ලබා දී ඇත.
2: Station sponsor.
1: වික්ටෝරියාව පුරා පවුල් සඳහා වයස අවුරුදු 3-4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දේ. ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග පවුල් වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ද සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල් වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබා ගත හැකිය. සමහර පවුල් වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් නැති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිතුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිතුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබා ගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්
2: Station sponsor.
3: Melbourne Saur Darasika Danavita Senehasen Pedena Swarna FM.

सुबह संध्या वाक अद जूनी मासे बिसी देमनी दा सुपुरुदु सेनियासीन वगेम सुपुरुदु लिंगतु कमीन उन्ना प्यदत्तावा उबव स्वयागेन FM तरंगमाला 88.6 इन एवगे मंतर चाली www.pbfm.org.au वेब बड़वियन स्वर्ण FM अरगेन मेलबर्न नगरिंदला महाद्वीप 6කට රටවල් 70කට ආදරෙන් අරගෙනන ස්වර්ණමය හඬයි ස්වර්ණ FM. අදත් වෙනද වගේම ලංකාවේ උණුසුම් තොරතුරු රසක් අපි කතා කරන්නට සූදානම්. මෙල්බර්න් නගරයේ සිද්ධ වෙන දේ පිළිබඳවත් කතා කරනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉඳලා විශේෂ අමුත්‍යකුත් අද වැඩසටහනේ අගභාගයේදී අපිත් එක්ක එකතු වෙන්නට නියමිතයි. ඔබ හදවතේ රාව ප්‍රතිරාව නැංගෝ ගිසමුච්චෙකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනදා වගේම තෝරගෙන තිබෙනවා. 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය අදත් වෙනද වගේම අපි ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නොවෙයි චෝදනා මේ සියල්ලටම අලුත්ම SMS සංඛ්‍යකුත් අපිට පුළුවන් ඔබට ලබා දෙන්න 04.68.277.886 ඔබට පුළුවන් අපිට SMS පණිවිඩ මාර්ගයෙන්ුත් අදහස් යොමු කරන්නට ඉතින් මේ සෞහෘද ආරාධනාව එන්න රැඳෙන්න අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් මේ ස්වර්ණ FM ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ආදරයෙන් ස්වර්ණ FM

0: গীতে গায়না করে বিশারদ চামরি বীরকন গীতে রচনা করে আশিকা শ্যামলি নিলুম দিনে সঙ্গীতে নবরত্ন গমগে ইতি হিতোতনি ওবরাত পুলুয়নি মেলবর্ন হো অস্ট্রেলিয়াবে ওবে নবনির্মাণ আবট লবেন সলসন্ন আপে মেদিরিয়ে হামবিলেম আপে গোনি দিনালিকা অসসে ওবট ওবে নির্মাণ সন্ধা ইডক লবেনোম তমাই
1: মেলাব রে 8 বিনাডি 10 আই অস্ট্রেলিয়াবে মেলবর্ন নগরে বেলাব මේ වෙලාවේ වැඩසටහන මහද්වීප 6ක රටවල් 70ක අපේ ආදරණීයන් සියල්ලෝම හංගින් ඉන්න මොහොතක කණිත් ඉන්නවා ඒ වගේම තවත් බොහෝ පිරිසක් අද මැදිරියට එන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා පූර්ව දැනුම් දින් රැසක් අපට ලැබුණා අද මොනවද අපි කතා කරන්න කියලා අද වැඩිපුරම කතා කරනවා කිව්වේ ඕස්ට්‍රේලියාවේ දේශපාලනය පෝලින් හැන්සන් ගැන කණි අයබෝන්
0: අයබෝන් සුබ සඳකෝ
1: පෝලින් හැන්සන් ගැන කතා කරමු පෝලින් හැන්සන්ගේ රැල්ල පෝලින් හැන්සන්ගේ රැල්ල કૃතිම රැල්ලක් කියලා සමහරෙක් කියනවා. හැබැයි සමහරෙක් කියනවා නෑ මේ පාර අනිවාර්යයෙන්ම අගමැතිනිය බවට පත් වෙන්නේ පෝලින් තමයි කියලා. කොහොමද පෝලින් ගැන ඔබේ කියවා ගැනීම?
0: ඔව් මෙහෙමයි අත්‍තරම් කියනවා නම් දැන් කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ දේශපාලනය සහ ලෝක දේශපාලන විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ දේශපාලන මතවාදය ලෝකයේ තම තමන්ගේ ජාතිකත්ව මුල් කරගෙන අර නැවත අපි කියන්නේ ඇමරිකාව නැවත වසාවක් ලබා ගැනීම වගේ දෙයක් කියන උන් නිෂ්පාදනය කළා චීන බඩු මේ ආනන නවත්තලා නේද බඩු ගහලා එහෙම ට්‍රම්ප් ගිය පාර පළවෙනි වතාවේ ට්‍රම්ප්ගේ ගමනම දෙවෙනි වතාවේ මෙක්සිකෝත් එක්ක මේ බිත්තියක් බැඳගෙන එහෙමනේ ට්‍රම්ප් වැඩේ කරේ ඒක ඔහුගේ දෙවෙනි දුර කාලයේදී තවත් ත්‍රීවර වුණා එතකොට ඒකම විශේෂයෙන්ම ඊශ්‍රායලය විසින් පලස්තීනයට පහර දීම ගාසා තීරයට ඉතාමත්ම දරුණු ලෙස මිලේජ් විදියට පහර දීම සහ ඉරානයේ ප්‍රශ්නයත් ඇදිලාවල් එතකොට යුක්‍රේනයේ සහ රුසියාව යුද්ධ එහෙම තිබුණා කොහොම හරි ලෝකයේ හැමෝම යම් කිසි දෙකින් තම තමන්ගේ අර ආර්ථික අර්බුදයන් විසඳා ගැනීම සඳහා ඌ ඒ කියන්නේ අපි අපි දැන් අපි විශ්වාස කරන දේශපාලනිකව ධනවාදය කියන එක ඒකේ අවසාන කාර්යයට ඇහිලා තියෙන්නේ ධනවාදයට තවදුරටත් ඉස්සරහට ලෝකේ පවතින්න බෑ ඒ නිසා ඔහුන් මොනවා විදිහකින් හරි මේක අල්ලගෙන ඉන්න නම් මේ ආර්ථික අර්බුදය කඩාවැටීම නවත්ත ගන්න නම් මොකක් හරි දෙයක් පාවිච්චි කරන්න ඕනේ ඉතින් ඕක අපි පළවෙනි ලෝක යුද්ධයට ඉස්සෙල්ලත් දෙවන ලෝක යුද්ධයට ඉස්සෙල්ලත් අපි අත්දැක දෙයක් තමයි ආර්ථිකයේ ලෝකේ කඩන් වැටෙනකොට ඔහුන් ඒ සඳහා උසුතුමක් හැටියට යුද්ධය තෝරගන්නවා විනාශකාරී තත්ත්වයකට යනවා ඊට පස්සේ ලෝකයේ සමහරලාට පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අපිට රුසියාවක් බිහි වෙනවා සමාජවාදී රුසියාවක් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අපිට චීනය සහ රුසියාව ඇතුළු තවත් රටවල් රාශියක් එක සමාජවාදය උත්තරේ කියන එක යම් කිසි දෙයකින් පොළාපනින්න ගන්නවා නමුත් ආයතනයක් කොහොම හරි සමාජවාදය වෙනස් කරලා ධනවාදයේ ජයග්‍රහණය කරගන්නවා ජන ඒක ඒක උපරිම හරියට ගිහිල්ලා ඉවරලා දැන් මේක තවදුරටත් අල්ලගෙන ඉන්න බැරි තැනට ආවට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරන මේක මොන විදියෙන් හරි ගොඩ දා ගන්න එතකොට දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ ජාතිවාදීන් නොයෙක් මත හැදුවා එකක් තමයි මුලින්ම ඔය වයිට් ඔන්ලි සුදු ජාතිකයන්ට පමණයි කියන එක. එතකොට නියෝනාසිස් කියලා ප්‍රවණතාවයක් ඇති වෙලා තිබුණා. ඉතින් ඔවත් එක්ක තමයි පෝලින් හැන්සන්ගේ ආගමනය එකවසරම එන්නේ. ඔහු ඇය ඉතාමත්ම දැඩි ලෙස ඇගේ සටන් පාටලා තිබුණේ ඕස්ට්‍රේලියාව නැවත ලබා ගන්න ඕනේ කියලා. කියන්නේ එයා යෝජනා කරනවා මේ බහු සංස්කෘතික ඔස්ට්‍රේලියාව වෙනුවට මල්ටි කල්චර් ඔස්ට්‍රේලියාව වෙනුවට මොනෝකල්චර් ඔස්ට්‍රේලියාවක් හදන්න ඕනේ කියලා. එතකොට ඉතිහාසයේ පිළිමද ඇයම් කිසි විකෘතියක් කරනවා. ඒ විකෘතිය තමයි මේ භූමිය අපි පිළිගන්න ඕනේ. මේ අපි ඉඳගෙන ඉන්න මේ කතා කරන භූමිය ඇත්ත ඓතිහාසිකම් තියෙන්නේ අබ්‍රොජනිස්ලට. ඒගොල්ලන්ගේ තමයි මේ නිජ භූමිය. ඊට පස්සේ සංක්‍රමණිකව හැටියට බ්‍රිතාන්‍යෙන් හරි අයර්ලන්තෙන් හරි යුරෝපෙන් හරි චීනෙන් හරි ග්‍රීසියෙන් හරි මුල් අවදියේදී

ඊට පස්සේ අපේ රටවල් වලින් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවෙන් පිලිපීනෙන් ඔය කිනෝකේ රටවල් වලින් ලෝකේ හැමතැනකින් වගේ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයෝ ඇහිලා ඒගොල්ල මේ රට තමන්ගේ දැනුමෙන් ශ්‍රමයෙන් ධනෙන් දියුණු කරනවා. ඒතකොට මේකට දායකත්වය දීපු හැම කෙනෙක්ම ඉන්නවා. මුල් කවදාවේ ශ්‍රී ලංකාවෙන් පාව මේ ඇහිලා වැඩ කරලා තියෙනවා. ග්‍රීසියේ ඉතා විශාල ප්‍රමාණයක් ඇහිලා වැඩ කරලා තියෙනවා. චීන කට්ටිය ඇහිලා මෙහි රට දියුණු කරලා තියෙනවා. ඒතකොට මේක අහවල් එක්කෙනා විසින් මේක සංවර්ධනය කරා කියලා හැම කෙනෙක්ගේ ගොඩකට දාගන්න බෑ. ඒක නිසා මේක දියුණු වීමේදී හැම රටකීම සංක්‍රමණිකෝ හැම විදිහටම උදව් වෙලා තියෙනවා. සහ අනිත් එක තමයි මේකේ විශේෂත්වය තමයි මේ රටේ මේ රට ඉතාමත්ම මේ ප්‍රගතිශීලීන්ගෙන් වාමාංශිකයන් සහ යම්කිසි දෙයකින් මේ රටේ අපි ලබලා තියෙන බොහෝ අයිතිවාසිකම් සහ අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ මේ අපි දිනාගෙන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය අපි අද ලබන වෘත්තීය අයිතිවාසිකම් සේවා අයිතිවාසිකම් මේ හැමදේම මේ රටේ ඉතිහාසය පුරා සටන් කරපු ඒ වෙනුවෙන් ගුටි කාපු ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කරපු අරගල කරපු වාමයේ මිනිසුන්ගේ ප්‍රගතිශීලින්ගේ වැඩ කරන ජනතාවගේ උත්සාහයෙන්ගේ ප්‍රතිඵල. දැන් මම ඊට ඉස්සරහත් මතක් කරා පැතුම් 1856 වෙනකොට අපි ඕස්ට්‍රේලියාව පැය 8 වැඩ කරන අරගලේ දිනා ගන්නවා. එතකොට ලෝකේ පළවෙනිම ඒක දිනාගෙන රට තමයි ඕස්ට්‍රේලියාව. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තර මැයි දිනය කියන එක මේ පළවෙනිද සමරුමක් නැත්තේ. ඉතින් ඒ විදිහට තමයි මේ රට දියුණුනේ. එතකොට දැන් මෙතනදී මේ ආර්ථිකය කඩා වැටීම කියන කාරණාව, ඒ කියන්නේ අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා. මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට බොහෝ විට අපි දකින සමහර මේ මාධ්‍යවල තියෙන දෙයක් තමයි සමහර දරුවන්ගේ ආහාර වේල වෙනුවෙන් දෙමාපියන් තමන්ගේ ආහාර වේල කැප කරලා තියෙනවා කියන එක. ඊට පස්සේ සමහර දේවල් ලබා ගැනීමේදී තමන්ට තියෙන අපහසුතාවයන් පසර විරකියාව කියන ප්‍රශ්නය මේ වගේ එකීලෝකී ප්‍රශ්න පැනලගිලා තියෙනවා. ඊළඟට ඔය නිවාස ප්‍රශ්නය තමයි මං හිතන්නේ පෝලිං හැන්සන් ලොකුවටම ගන්න ඇය මතයක් හදනවා. සංක්‍රමණිකයන් ආපු නිසා ඕස්ට්‍රේලියන් ජාතිකයන්ට නිවාස ගන්න හැකියාවක් ලැබිලා නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඇය මා දැක්ක ගිය සතියේ ප්‍රකාශ කරනවා අපිට මේ විශාල විදුලි බිලක් ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් අපේ බලශක්තිය පිළිබඳයට සමහර චෝදනා තියෙනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ ඇය උත්තර වෙනුවට ප්‍රශ්න මතු කරමින් යන දේශපාලනයක් කරනවා. ඒ කියන්නේ ඇයට මොනවද දෙන්න ඕන උත්තර කියන එකේදී මේ ඒවට දෙන උත්තර ගැන එහෙම පැහැදීමක් ඇති කරගන්න හැකියාවක් නැහැ. දැන් අපි නිවාස ප්‍රශ්නය අරගත්තොත් පැතුම් නිවාස ප්‍රශ්නය ඕස්ට්‍රේලියාවේ ඇත්තටම නැති ප්‍රශ්නයක්. නැති ප්‍රශ්නයක් කියන්නේ දැන් මේක ධනේශ්වර රටක් නේ, ධනවාදී රටක් නේ. එතකොට මේ ධනේශ්වර රට ඇතුලේ නිවාස මිලියනකට අසල ප්‍රමාණයක් ජනතාව රහිතව තියෙනවා. ඒ කියන්නේ හොලිඩේ හවුසස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කවුරුත් පදිංචි නැති නිවාස මිලියනයක් වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි පසුගිය වසරේ සංඛ්‍යාලේඛන මේ හෙළිදරව් කරලා තියෙන්නේ. එතකොට ඇත්ත නිවාස ප්‍රශ්නයක් නැහැ. මම දැක්ක ඇඩිලේඩ් වල ඉන්න අපේ සහෝදරෙක් නිවාස සංකීර්ණයක් ළඟට ගිහිල්ලා ඔහු වීඩියෝ එකක් කරලා පෙන්නනවා. මේ මෙතන මේ බිල්ඩින් එකේ නිවාස 1000 ගණක් විතර තියෙනවා. නමුත් මේ වගේ කවුරුත් පදිංචි නැහැ කියන කතාව. එතකොට ඒක පොලින් හැන්සන් කියන ලොකු බොරුවක් සංක්‍රමණිකයන් නිසා නිවාස නැහැ කියන එක. ඊළඟට ඇය විශේෂයෙන්ම මුස්ලිම් ආගම ඉලක්ක කරලා ඒකේ පළවෙනි කතාවේදී ඇය ඉලක්ක කරලා ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වනවා. අපි කවුරුත් පැතුම් අන්තවාදයට කැමති නැහැ. ආගමික හෝ ජාතික වශයෙන් නම් අන්තවාදී කෙනෙක්ට අපි කැමති නැහැ. ඒ කියන්නේ පෝලිං හැන්සන් ඉන්නේ තෙතරින් කෙනෙක් ගැන වයිට් ටොලිපොනිසියා නැහැ කිව්වට තෙතරින් පටන් ගන්නවා කෙනෙක් ගැන අපිට තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඕන තැනක. ඉතින් අන්තවාදයට කැමති නැහැ. නමුත් කෙනෙක් තමන්ගේ සංස්කෘතියක් ඇතුලේ මොන හරි විදිහකින් ජීවත් වෙනවා නම් අපි ඒකට අර මේ හදන මතවාදය ඉස්ලාම් ෆෝබියා කියන එක ඇත්තටම 1988-89 සෝවියට් රුසියාව කඩන් වැටුණාට පස්සේ ධනවාදයට හැම වෙලෙම පැවැත්මට හතුරෙක් ඕන කියලා කතාවක් තියෙනවානේ. එතකොට සමාජවාදය කියන කඳුරනේ කඩන් වැටුණාට පස්සේ ඒගොල්ලෝ ඉක්මනින්ම තෝරගත්ත යම් කිසි දෙයකින් තමන් විසින්ම පෝෂණය කරලද මූලධර්මවාදීන් හතුරන් හැටියට පෙන්නමින් යුද්ධ ඇති කරගන්නවා. සම්පත් සූරා කැමති සතරම මේ සියල්ලම කරන්නේ. ඉතින් ඒ නිසා ඒකත් පෝලිං හැන්සගේ ප්‍රබල සටන් පාටයක් වෙලා තියෙනවා. දැන් මෙහෙමයි, දැන් ඔය ඔකෙදි අර එකාන්තාවන් ඔළුව වහගෙන යන එක වගේ දේවල් තමයි ඒගොල්ලෝ ඇදලා ගන්න. මේ සිකුරිටි එකට මේක පා මේ භයානක තත්ත්වයක් තියෙනවා. දැන් මේ වින්ට් එකේ නම් මේ දවස්වල මං හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ඔබ දකින්නත් ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ විතරක්ම අතිවිශාල වාහන තොගයක් හොරගම් කරලා තියෙනවා. ඉතින් ඔය අපේ ගෙවල් වල කැමරෝලින් පේනවා
මුණ වහගෙන එන මේ තරුණයෝ තමයි ඒ හොරකම් කරන්න ගියවල්.

0: වල තියෙන දේවල් මං කොල්ල කන්නේ ඉතින් එතකොට ඒක ඒක සංස්කෘතියකට කොටු කරගන්නත් අපිට බෑ අවශ්‍යතාවය තියෙන මිනිස්සය ඒක පාවිච්චි කරනවා ඉතින් එකක් තමයි ඒගොල්ලෝ මතු කරන්නේ ඒ බොරුව ඒක එතකොට අපි ඕක මේ මං දැක්කව සිඩ්නි විශ්වවිද්‍යාලයක මේ රිසර්ච් එකක් කළා ඉස්ලාම් ෆෝබියා කියන එක ඒ ෆෝබියා එකක් හැටියට මවල ඉවරලා ඒක හරහා තමන්ගේ ඡන්ද ප්‍රතිපල වැඩි කරගන්න උත්සාහ කරනවා මම හිතන්නේ ඒක තමයි ඔය මේ දවස්වල ලංකාවේ සාකච්ඡා වෙන ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා යම් කිසි දෙකින් පාස්කු ප්‍රහාරය භාවිත කරයි කියන එක ওই සලේගි අත්තරංගුර පත් වීම වගේ දේවල් එක්ක පොලාපන් ඉන්නේ මේ ඒ ආකාරයෙන්ම ෆෝබියා එකක් හදනවා ඕස්ට්‍රේලියාවේ. එතකොට ගෙවල් නැහැ කියන එක සංක්‍රමණය කරන නිසා ගෙවල් අඩු වෙනවා කියන එක රැකියා නැති වෙනවා කියන එක ඒ වගේ දේවල් ටිකක් ඇය මේකට ගේනවා. නමුත් දැන් ඇය කතා කරන්නේ ප්‍රශ්නයක් තමයි ඇයට සල්ලි දෙන ප්‍රයිවට් එයාක්‍රාෆ්ට් දෙන එතකොට ඇයගේ වැඩියෙන්ම ඔහෙට මුදල් ආයෝජනය කරන ඇය වෙනුවෙන් පෙනී ඉන්න ඕස්ට්‍රේලිය ධනවත්ම කාන්තාව මේ ළඟදී මන් දැක කියනවා ඊස්රායල් ජාතිකයන්ට නොමිලේ ඉඩම් දෙන්න ඕන කියලා ඕස්ට්‍රේලියාවේ. එහෙම යෝජනා කරා. එතකොට ඇයි ඒගොල්ලන්ට නොමිලේ ඉඩම් දෙන්නේ? එතකොට ඕස්ට්‍රේලියාව ඉන්න ඇයට ඉඩම් ටික දෙන්න පුළුවන් දැනට ඇහිල්ල ඉන්න මිනිස්සුන්ට. ඒක තමයි මෙතන තියෙන දේශපාලනේ අපි තේරුම් ගන්න ඕන කෑල්ල. මේක පිටිපස්සෙ ඉන්නේ කවුද? මේගොල්ලන්ගේ අරමුණ මොකද්ද? මේක අර ගාසාවේ වෙනම රටක් අල්ල ගන්න සටන් කරන ඒ කියන්නේ මිලේජ් ඝාතන කරන මිනිසුන්ගේ ඒකේ දිගුවද්ද මේ පැත්තට මේ පාත් කරන්නේ එන්න යන්නේ කියන එක ගැන අපි ටිකක් ගැඹුරින් කල්පනා කරනවා. මොකද්ද මේගොල්ලන්ගේ මේ භාවිතාව කියලා. දැන් මේ අද මම දැක්ක ෆේස්බුක් එකේ පොලින් හැන්සන්ගේ ජැකට් එකේ යා ඕස්ට්‍රේලියානු දජය සහ ඊස්රායල් දජය සහිතව මේ පොඩි බැජ් එකක් දාගෙන තමයි යන්නේ. ඉතින් එතකොට ඒ හදන මේ මොකද්ද මේ හදන්නේ? මම මේක දකිනවා පැතුම් කෙනෙකුට ඕනම් මේකට තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මේක සංවාදයක් සඳහා කියන්නේ. මම මේක දකිනවා මේ ප්‍රවණතාවේ. මම යෝජනා කරන්නේ මේක 1937 ජර්මනිය පැන්නගුණු ඒ ආර්යන් පමණයි කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ ව්‍යාපාර පවරා ගැනීම, ඒව බලහත්කාරයෙන් ලබා ගැනීම සහ ඒක එන්ඩ් එකේදී මොකක්ද දුන්නේ අවසානයේදී කොයිතරම් විනාශයක් මනුස්ස ඝාතන ප්‍රමාණයක් වුණාද කියන එක ගැන අපිට ඉතිහාසයේ පාඩමක් තියෙනවා. අන්න ඒ ඉතිහාසයේ පාඩමම තමයි නැවත වතාවකින් අපිට මේ ලැබෙන්නේ සලස්සන්නේද කියන ප්‍රශ්නය අපි ඉස්සරහ තියෙනවා. විශේෂයෙන්ම පොලින් හැසන්ගේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රෙස් ක්ලබ් එකේදී තිබුණේදී ඇයට එරෙහිව බැනර් එකක් යෙදුනා. ඇය අනිත් අයගේ පඩි කපන ගමන් ඇය ඩොලර් ලක්ෂයකින් පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ඉතාමත්ම අපූර්වට ඒක ප්ලෑන් කරලා තිබුණා. සීලිමේ ඉඳලා ඒ ප්‍රොජෙක්ටරයට වැටෙන්න මං හිතනවා හරි දක්ෂ විදිහට ඒ වැඩේ කරලා තිබුණා. ඉතින් මානසික ව්‍යාපාරයේ ප්‍රගතිශීලීන් සහ ජාතිවාදීන් නොවන අතර මනුෂ්‍යත්වය අගයන මිනිස්සු පෝලිං හැන්සන් සල්ලි එකතු කරන්න යන හැම තැනකම උද්ඝෝෂණ කරනවා, ඇයට විරෝධය දක්වනවා. ඒ නිසාම ඇය දැන් පොලිස් ආරක්ෂාවක් ඉල්ලලා තියෙනවා. ඇයට මරණ තර්ජනය එනවා, ඇයගේ දරුවට තර්ජනය කරනවා කියලා. මම විශ්වාස කරන හැම තර්ජනයක් ආව නම් ඒ තර්ජනය කරපු අය මේ බුද්ධියන් සරහා හොයාගන්න පුළුවන්. ඒක ඒව හමායන්න පුළුවන්, පැමිණිලි කරන්න පුළුවන්. ඒ වුණට මාධ්‍ය සම්දර්ශන කරමින් අර ඇටෙන්ෂන් සීක කියලා තමයි මම නම් ඒක හඳුන්වන්නේ. තමන්ගේ අවධානය ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් සිම්පති වෝට්ස් ගන්න සමහර දේවල් ඇය මේ පාවිච්චි කරනවා. දැන් අපි දකිනවා ගොඩක් වෙලාට ඇය අඬනවා සමහර තැන්වලගේ හිර ගෙදර ජීවිතය ගැන. අර පොඩි කාලයක් හිටියන්නේ අර මේක. ඒතර අවුරුදු 15 පාසල අතහැරලා ගිය ඇය සාමාන්‍යයෙන් අපි දකිනවා ඇය දැන් කාන්තාවක් හැටියට ඇයට අර මේ දේශපාලන විචනකෙනෙද්දිත් හරි පරිස්සම් වෙන්න ඕන. අපි දැක්කා මේ වික්ටෝරියානු ප්‍රීමියට වෙච්ච වැඩේ නේද? එතකොට ඒක නිසා ඇය විවේචනය කිරීමේදී ඇයට අර කඳුළු කාන්තාවක් සතු කඳුළු මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් බේරෙන්න ඒ වැඩෙත් ඇය බොහොම හොඳින් කරගෙන යනවා. වඩාත්ම වැදගත් දේ තමයි අර ඔයා මතු කර ප්‍රශ්නේ ඇය මේ රැල්ලක්ද කියන එක ගැන මට තියෙන මතය තමයි පැතුම් ඇත්ත කතාව මාධ්‍ය විසින් එක සැරේම ඔස්ට්‍රේලියාවේ ධනේශ්වර මාධ්‍ය විසින් එක සැරේම එක රාත්‍රියක කතා වෙලා වගේ ඇයව ලොකු ප්‍රසිද්ධියකින් මේකට කඩලා අතරලා දැම්මා. හැබැයි ඇය ඒ මාධ්‍ය වලට ආවට පස්සේ මාධ්‍යයෙන් පිම්බුවට පස්සේ ඇය සමහරලාට මාධ්‍යයට ඇහිල්ලම සමහර මාධ්‍ය කියන්නේ ඔස්ට්‍රේලියාවේ ABC ජාලය, SBS එක, පුවත්පත්, ඒ වගේ ජර්නලිස්ට්ත් එක රණ්ඩු වෙන එකක්. ඒ අයට අර ට්‍රම්ප්ගේ පන්නේ Tamanට උදව් කරන්න නැති කට්ටිය එතකොට ඒ වගේ ෆන්ඩ්ස් රකින්න මේකලා ඕගලන්ට වෙන දස්සවල් හොයාගන්න වෙයි කියලා කියනවා. එහෙම කියලා මාධ්‍යත් එක රණ්ඩුනා. ඉතින් ඒක මං හිතන්නේ ඇය තමන්ගේ මේ ප්‍රොපගැන්ඩ එක ඇතුළේ කරගත්ත ලොකු වරදක්. ඒ වර්ධන නිසා දැන් අනිත් පැත්ත හැරිලා මාධ්‍ය ඇයට විවේචන කරන්න පටන් අරන් ඉන්නවා. මම දකින්න දේ තමයි මේක රැල්ලක් හැටියට. මේක රැල්ලක් හැටියට හදාගෙන යනවා. මේ රැලි හදන්න මාධ්‍ය හරි දක්ෂද. අපි ලංකාවේ දැක්ක එක්තරා පුද්ගලයෙක් මයික් එකක් අරගෙන පොලක් පොලක් පොලක් ගාන ගිහිල්ලා නගරයෙන් නගරයක් ගහලා ගිහිල්ලා ඔහු ප්‍රතිපල වගේක් ඡන්ද ප්‍රතිපල වගේක් කරගෙන ගියා. කරගෙන ගියාට පස්සේ ඒකේ අසේ අර බ්‍රේන් වොෂ් එකක් එනවා. මිනිස්සුන්ට එනවා සිතුවිල්ලක්. අහවල් එක තමයි දැන් ඡන්දේ දිනන්න යන්නේ කියලා. මේව මාධ්‍ය මෙහෙදිම. ඒක සල්ලි තියෙන මිනිස්සු එකතු වෙලා ලොකු මාධ්‍ය මේ මෙහෙයුමක් කරනවා. ඉතින් එතකින්දී දැන් විකල්ප දේශපාලන විශේෂයෙන්ම මේ ලිබරල් පක්ෂය ඇතුළේ තියෙන ඒ නායකත්වයේ තියෙන දුර්වලකම මේ පක්ෂය දියාරු වීමත් එක්ක සහ ලේබර් පාටිය දැන් රට පාලනය කරන පක්ෂය විසින් ලංකාවේ මේ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට කරලා තියෙන හානිය එහෙම නැත්නම් ආර්ථික යථාර්ථයට පත් කරගන්න බැරි කාරණා මේවත් එක්ක පොලින් හැන්සන් වගේ තුන්වෙනි පාර්ශවයකට යම්කිසි ඉඩක් හැදෙන්න පුළුවන්. නමුත් ඒකට බලය ලබා ගන්න තියෙන ඉඩකඩ අතිසීමිතයි. මොකද ආසන 75ක් 70ක් වගේ ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ බලය ලබා ගන්න. නමුත් ආසන 15ක 20ක ප්‍රමාණයක් හරි අය ලබා ගත්තොත් ඒකේ භයානකම තියෙන්නේ එකක් අයට මොන විදිහකින් හරි මේක මේ අර අපි කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් එක අතට ගන්න හැකියාව ලැබීම හෝ එහෙම නැත්නම් මේ මතවාදය තවත් වටයකට අරගෙන යාම කියන කාරණාව. නමුත් මේක ලෝකයේ දේශපාලනියත් එක්ක සංසන්දනය කරාට පස්සේ මේ ජාතිවාදය එතකොට ජාතිවාදී කියන්නේ මිලේච්ඡත්වයක්. ඒ මිලේච්ඡත්වය මුල් කරගෙන ඇති වුණ දේශපාලනය තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සම්පත් සූරා කෑම කියන එක අපි දකිනවා. ඒකේ ඉරානයට පහර දෙමින් අෆ්ගනිස්තානයට පහර දීලා පටන් ගත්ත දේවල් ගාස තීරය කරන දේවල් ඒවත් එක්ක මේ ලෝකයේ කොහොමද ජාතිවාදී රැල්ලක යන්නේ කියලා. නමුත් අර අද වෙනකොට එංගලන්ත පැත්තෙන් ආපු ප්‍රවෘත්තිය ඒ කියන්නේ අගමැතිවරයා ඉවත් වීම සහ ඊළඟට පත් වෙන්න නියමිත අගමැතිවරයා මේ ළඟදී තිබුණු මැතිවරණයකින් ඔය රිෆෝම් එහෙම නැත්නම් ඔය ජාතිවාදී කණ්ඩායම් පරාජය කළ ජයග්‍රහණය ලබා ගැනීම වගේ ඒවත් එක්ක නැවත වතාවක් මේ රැළ අනිත් පැත්තට හරව ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා මේ විශේෂයෙන්ම මං හිතන්නේ සංක්‍රමික ප්‍රජාව හැටියට අපි ශ්‍රී ලංකාවේ ඉඳලා මෙහෙට ඇහිලා ඉන්න හෝ ඉන්දියාවෙන් හෝ ඕනෑම රටකින් ඇහිලා ඉන්න ප්‍රජාව හැටියට මෙන්න මේ මල්ටි කල්චර්ඩ් කියන මේ ලස්සන සංකල්පයේ ඔස්සේ ඕස්ට්‍රේලියාව කියන සාමකාමී රට උතුරු අයර්ලන්තයේ බෙල්පස් නගරයේ තියෙන ගිනි ගැනීම් වලට විනාශකාරී තැන් වලට රට මෙමිලේජ්ජත්ත් එක්ක ගිහිල්ලා ඒකපත් කරගන්නවාද එහෙම නැත්නම් අපි මේ රට මේ තියෙන විදිහටම සාමයෙන් සමගියෙන් ඉස්සරහට ගෙනියනවාද ජාතිවාදී පරාජය කරනවාද කියන එක ඒක අපි විසින් තීරණය කරගන්න ඕන දෙයක්. නමුත් ඔබට ඕනෑම දේශපාලන මතවාදයක් දැරීමේ හැකියාව තියෙනවා සහ මේ නාලිකාවට ඇහිලා ඕන කෙනෙකුට ඒ වෙනින් පෙනීන ශ්‍රී ලංකාවේ අයට ඇහිලා කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද ඒක තවත් මතවාදයන්නේ. ඒකට අපි වාමාංශිකයෝ හැටියට අපි නියෝජනය කරන දේශපාලන පක්ෂ කෙලින්ම මේ ප්‍රවණතාවත් එක්ක හැප්පෙනවා. ඒක අපි වීදියේදීත් එක හැප්පෙනවා, මතවාද වශයෙන් හැප්පෙනවා. මැතිවරණය ලඟ වෙනකොට ගෙයින් ගෙට ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරමින් අපි ඒකත් එක්ක හැප්පෙන තීරණය කළා තියෙනවා. මේක පරාජය කරන්න ඕනේ. සමහරලාට දැන් මෙහෙම දෙකුත් තියෙනවා පැතුම්. මේක මේ වගේ ප්‍රවණතාවයක් ආවත් අර ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ඇහිලා අවුරුදු දෙකෙන් ගහලා පෙන්නුවා වගේ එකක් ඇතිබේ කියලා සමහර වාමාංශික ව්‍යාපාරතර කතාවක් තියෙනවා. මේ මේ කාන්තාවට බලය දෙන්න ඕනේ, බලය දීලිවරලා මෙයාට කරගන්න බැරි කම නිසා මේ ඕස්ට්‍රේලියාව වගේ රටක් පාලනය කරගන්න තියෙන නොහැකියාවත් එක්ක ඔය සල්ලිකාරයෝ කියන මිනිස්සු තමන්ගේ ගොඩ වැඩි කරගන්න කරන මේ ව්‍යායාමයත් එක්ක ඉතා ඉක්මනින් අපිට පාරදි මේ වැඩේ බේරගන්න පුළුවන් කියන කාරණාව ගැන වාමේ මිනිස්සු ප්‍රගතිශීලීගේ කතාවකුත් තියෙනවා. නමුත් මම පෞද්ගලික විශ්වාස කරන්නේ පැසිස්වාදයට වැඩිය ධනවාදය හොඳයි කියලා එහෙම කියන්න බෑ. නමුත් වැඩි නපුරට වැඩිය අපි අඩු නපුර තෝරගන්නවා කියන තැනකට ආවොත් හොඳයි. මොකද මේක මතවාදයක් හැටියට යම් කිසි ජයග්‍රහණයක් ලබා ගත්තොත් මේ ප්‍රවණතාවය ලෝකයේ යහපතට හේතු වෙන්නේ නැහැ. යහපතට හේතු වෙන්නේ නැහැ. මොකද අපි ඇහිලා තියෙන්නේ නිශ්චිතවම අපි ඇහිලා තියෙන්නේ එක්තරා හන්දියකට. ඒ හන්දියේදී අපිට තෝරගන්න වෙන සමාජවාදී හෝ මිලේච්ඡත්වය කියන දෙක. ඉතින් අපි මේ වෙලාවේ මිලේච්ඡත්වය කරා වේගෙන් ලෝකේ ඇදිලා යනවා. ඒ නිසා මේකෙන් මේ කඩාවැටෙන ධනවාදයෙන් අපිට මේ ලෝකේ බේරගන්න නම් විශේෂම ඕස්ට්‍රේලියාව වගේ රටක් වාමාංශික ව්‍යාපාර තියෙන වමේ මිනිස්සු ඉන්න ප්‍රගතිශීලීන් ඉන්න ඉතිහාසය පුරා සටන් කරපු සටන් කළ ජයග්‍රහණ ලබාගත් වෘත්තීය ඓක්තිවාසික ප්‍රජාතන්ත්‍රවාදය ලබාගත් මිනිස්සු ඉන්න රටක් ඒ විදිහට අපිට විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. වාමාංශික හැටියට අපි ලෝකේ කොහේ ජීවත් වුණත් ලංකාවේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් නිව්සීලන්තේ හිටියත් යුරෝපේ හිටියත් වාමාංශික ව්‍යාපාරයට වගකීමක් යුතුකමක් තියෙනවා. ලෝකය සුන්දර කරගන්න මේජත්වයෙන් මෙහා පැත්තර ලෝකයේ ඇදලා අරගන්න. ඉතින් ඒ වෙනුවෙන් සටන් කිරීම සහ ඒ වෙනුවෙන් පෙටි සිටීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි අපේ ප්‍රජාවටත් ආරාධනා කරන්නේ ඔබ බුද්ධියෙන් මුල් තැන අරගෙන බුද්ධියට මුල් තැන දීලා හැංගීම් වලට වහල් නොවි අපි ලංකාවේ කරගත්ත පරිප්පුව කන්නේ නැතුව අවුරුදු දෙකක් ඇතුළත ජනාධිපතිවරයෙක් ගහලා පන්නන තැනට පත් කරගත්ත මේ වගේ ප්‍රවණතාවයක් ඇහිලා එතෙන්ට පත් කරගන්න නැතුව ඔබේ යාළුවන්ට වැඩ කරන තැන්වල හිතවතුන්ට මෙන්න මේකේ තියෙන භයානකකම කියලා දෙන්න ඒ භයානකකම කියලා දීලා මේ මතවාදෙ පරාජය කරන්න උත්සාහ කරන්න නිශ්චිතව මේක පුළුවන් මේක පුම් මාධ්‍ය වලින් පුම්බපු දෙයක් මේක මහපොළේ තියෙන දෙයක් නෙමෙයි නමුත් මහද්දී මෙහෙයුම් හරහා යම් කිසි දෙකින් තීරණාත්මක වෙනස්කම් වෙන්න පුළුවන් අන්න ඒ නිසයි පැතුම් අපි මේකට මතවාදෙන් වශයෙන් අපි හැප්පෙන්න ඕන කියන කාරණාව මතක් කරන්නේ මම හිතන්නේ ඔබටත් මොකක් හරි අදහසක් ඇතියගෙන
1: හොඳ අපි කතා කරමු ගීතකින් පස්සේ

0: ඔස්්‍රලවේ මෙල්බ නගර වෙලාව හරියටම හැ අටයි විනාඩි තිස්තුනයි. මේ වෙලාවේ මෙල්බ නගරේඉදලා මහද්වීප හයකට රටවල් හැත්තෑවකට අරගෙනන ස්වර්ණමය හඬ ස්වර්ණFM. ඉතින් ස්වර්ණFM ලෝක පුරාවටම ආගින් අපේ ආතරණය හිතවතුන් අද ඊළඟට සිද්ධ වෙන සුවිශේෂී වැඩසටහන පිළිබඳව සවන් යොමාගෙන ඉන්නේ. බොහ දෙනෙක් මේ වෙනකොට ෆස්බුක් එකේ දන්නවා එවිත රක්ුණ අපිට කමෙන්ස්වල් නුත් බොහෝ අය කියල තිබුණ මොකක්ද වෙන්න ඕන කියන කාරණාව. ඉතින් අපි ලංකාවට සජීවිව යනව මගේ ආදරණය මිත්‍රයා මිලින්ද රාජපක්ෂව මුණ ගැහැන්ඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනයක් අයිබෝන් මිලි
1: අයිබෝන්
0: කොහරි ලොකු ගමනක් යන ගමන් වෙන්න ඕනේ මේ වෙලාවේ
1: චන්දිවරවෙච්චි චන්ද ගියවරුත චන්දවරවෙච්චි දවස දඟ ගමන තමයි
0: හොයි අේ ඒගන කතාකර මුොකොමද මේ දවස ලංකාවේ තොරතුරු අන්ඩුකුමාර දිසනයක ජනාධිපත්තුමාගේ ජනාධිපතිවර බට පත්හල දැන් අවුරු දෙහෙකුත් ගෙවිලගේ හෙල්ලා තියෙනවා ඉතින් බොහෝ දේවල් ඉෂ්ට වෙනවා කියලා අපිට ආරංචි වෙලා තිබෙනවා නීති ආධිපත්්‍යත් ක්‍රමක්‍රමයෙන් හරි පැත්තට වැටනවා කියලා තිබෙන හොරු අල්ලනවලු මහමොලකරුවන් අල්ලනවා කියලා තින හොමද මේ වෙලා ජනසමාජය පැත්තේ
1: එමයි ලංකා ඉතිහාසේ පහළ වුණු වාසනාවන්තම ජනාධිපතිතුමා තමයි අන්ඩුකුමට සනායක ජනාධිපත්තුමා. ඒකට හේතුව තමයි එයාට කරන්න ඉවර කරන්න යුද්ධයක් නෑ. එයාට උතුරට සංවර්ධනය ගෙනියන්ට නැගැනිහිරට සංවර්ධනය ගෙනියන්ට කියල අමාරු වැඩ කරන්න නෑ. අයිවේටික පාරවල්ටික වරායවල් එයාපෝට් හදල දීලා තියෙන්නේ. IMF ප්‍රෝග්‍රෑම් එක නෙගෝෂේට් කරලා කතා කරලා අතටම දීලා තියෙන්නේ. ඉතිං විපක්ෂය පාරට මිනිස්සු ගේන්නේ නැහැ. කම්කරුවන්ව පාරහිටවල තියන්න. පෞද්ගලිකංශේට බාධා කරන්න විපක්ෂයෙන් කිසිම හේතුවත් මත. පාර්ලිමින්තු එකසිය පනස් නමයක තුනෙන් දෙක බලයක් තියෙනවා. මාධ්‍ය ආයතන එකත් දෙකක් කරන ඉතුරුසිියලුම මාධ්‍ය ආයතන ආණ්ඩුවත් එක ඉන්නවා. ඉතින් මේ තමයි ලංකා ඉතිහාසය පහළ වුණු වාසනාවන්තම ජනාධිපතිතුමා පෝවිඩ් දනම්ම නම් වගේ කරදරත් නෑ. ඉතිං එතුමට තියෙන්නේ තමන් පොරොන්දුුණු ඉතු හත්තට සියල්ලොකු පොරොන්දු පත්‍රයේ පොත ක්‍රියාත්මක කරගෙන යන්ඩ ඒ පොතේ තියෙන දේවල් ජනතාවට පොරොන්දු වෙච්චි දේවල් ක්‍රියාත්ම කරන්න විතරයි තියෙන්නේ. ඉතුරු වෙන්න කිසිම කරදරයක් නැති වාසනාවන්ත ජනාධිපති කෙනෙක් වාසනාවන්ත ආණ්ඩුවත් තමයි මේ ආණ්ඩුව. ඉතින්ගේ පොරොන්දු පත්‍රය ක්‍රියාත්ම කරනවද නැද්ද කියන එක විතරයි. ජනතාවගේ පැත්තේ හිටගෙන විපක්ෂය විදිහට අපි ප්‍රශ්න කරන්නේ අහන්නේ සංවාද කරන්නේ මේ එකඟ වෙච්චි දේද කියපු දේද පොරොන්දු වෙච්චි දේද මේ කරන්න කියෙන ගැන තමයි අපේ සංවාදය යන්නේ.
0: මිලි දැන් මේ වෙලාවේ ඔබ ඇතුරු විපක්ෂ කණ්ඩායම් ඒ ඒ විදිහට කතා කරන නමුත් මතන ඔබට යම් මම කියන්න හදන්නේ මේ වෙලාවේ විපක්ෂ කණ්ඩායම් විපක්ෂ කණ්ඩායම ඔය සංවාදය කරන නමුත් ගමට ගිහාම ගමේ ඔය සංවාදය කරනවාද
1: මෙහෙමයි ලංකාවේ ගමේ දේශපාලනය ඉදි දෙහකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ලංකාවේ ගම කාලාන්තරය තිස්සේ අපේ වැඩිහිටියෝ තමන් විශ්වාස කරන දේශපාලන දර්ශනය සාදහස මත පදනම්ව අවුරුදු හතලයා පණා කැටක් තිස්සේ එකම දේශපාලන පක්ෂයත් එක ගොුණු වෙලා ඉන්නේ. අපි එකයි ගෙවල්වලටත් කියන්නේ අරක ශ්‍රී ලංකා ගෙදර අරක UMP ගෙදර කියලා කියන තරමට අපේ ගෙවල් දොරවල්ල පාට හැඩේ පවා වෙනස් වෙලා තියෙන අපි විශ්වාස කරන දේශපාලනය අනුව. ඒක මේ ලංකාව වෙච්ච මේ අමුතු දෙයක් නෙමේ ඇමරිකාවට ගියොත් ඇමරිකාවෙන් ්‍රිපබ්ලිකන්ස්ලා ඩිමොක්‍රට්ස කියලා බෙදිලා ඉන්නේ ඉංගලන්තෙට ගියත් ලේබ කන්සවේටු කියල බෙදිලා තියෙන එහෙම තමයි ලොකු කෑම් දෙකක්තියද දේශපාලනය වැඩ කරන විදිග. හැබැයි පහුගිය දශකය දෙක ඇතුළත මුළු ලෝකෙම දේශපාලනය වෙනස් වෙලා අතරමැදින් තුන්වෙනි හතරවෙනි පස්වෙනි දේශපාලන කණ්ඩායම් ආවා. විශේෂය ආර්ථිකර්බුදයෙන් පස්සේ ලෝක පුරාම හමාගෙන ගිය ඒ අලුත් කණ්ඩායම් දේශපාලන බලයවල් වලට අත්තාව ලෝකෙම ඒක අවසාන කාර්තුවේදී තමයි ලංකාවත්තේ රැල්ලට අහුවෙලා තුන්වැනි පාර්ශවයක් ලංකාවේ දේශපාලන බලයට ඇවිල්ල තියෙනවා. එතකොට එහෙම කණ්ඩායමක් දේශපාලන බලයට ආපුහම අර පොරුන්දු පත්‍රය වෙනදටත් වඩා බලපානම මිනිසුන්ට ටිලිව වෙනවද නැද්දකින් ගේහින්ද තමයි ගමේ මිනිසුන්ට වෙච්චි පොරුන්දු ටික IMF program එක වෙනස් කරලා මිනිස්සුන්ට සහන දෙනවා කියපු එක, tax අඩු කරනවා කියපු එක, අඩු මිලට වාහන ගන්න පුළුවන් කියපු එක, හොර සහන ආධාර වැඩි කරනවා කියපු එක, වැඩි මිලට වීග ගන්නවා කියපු එක, මෙන්න මේ මහා රැකියා උත්පාදනය කරලා රැකියා දෙනවා කියපු එක, කරන් බිල අඩු කරනවා කියපු එක, දකුණු ආසියාවේ අඩුම තෙල් මිල දෙනවා කියපු එක, මෙන්න මේ මහා පොරොන්දු පත්‍රය ඉෂ්ට නොවීම නිසා ගමේ මිනිස්සුන්ගේ හිත අප්සෙට් වෙලා කලකිරිලා මේ ඒගොල්ලන්ව රැවට්ටුවා කියන හැඟීම ගමේ මිනිස්සු තුළ ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ අන්න ඒ හේතුව නිසා.
0: හොඳයි, අපි මේ යමුකෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මේ පාස්කු ප්‍රහාරය 2019 සිද්ධ වෙලා ඊට පස්සේ මේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවෙක් ඉන්නවා යයි කියලා මහා මොලකරුවන් අල්ලන්නට හැමෝම එකතු වෙලා තිබුණා. ඊට පස්සේ ආපු ආණ්ඩුත් මේ දේ තැන් තැන්වලදී කිව්වා, අපි ආපු ගමන් මේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙන්න කලින් එතුමාගේ සටන් පාඨවලත් තිබුණේ, එහෙම නැත්නම් මැතිවරණ වේදිකාවලත් ඉතාමත්ම උඩින්ම තිබිච්ච මාතෘකාවක් වෙලා තිබුණේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හොයලා දෙනවා කියන කාරණාව. ඉතින් එතුමා ජනාධිපති වෙලා පළවෙනිම පාස්කු සැමරුම එනකොට එතුමා කිව්වා 21 වෙනිදා වෙනකොට මම කොහොම හරි කරලා මහ මොලකරු හොයලා දෙනවා කියලා. නමුත් අපි බලන් හිටියා 21 මහ මොලකරු හම්බුනේ නැහැ. ඊට පස්සේ එතුමා මහ මොලකරු හොයනවා කියලා අපිට වටින් ගොඩින් ආරංචි වුණා. විජිත හේරත් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙල්බන් නගරයේදී ප්‍රකාශයක් කරා ඔහුගේ ආණ්ඩුව විසින් මහා මොලකරු අල්ලාගෙනයි ඉන්නේ කියලා. ඉතින් මිලි, මොකක්ද මේ කතාව? මහා මොලකරු දැන් අල්ලාගෙනද?
1: මහා මේ ඉස්සරලාම බලන්න ඕන මේ මහා මොලකරු කියන වචනේ තේරුම මොකක්ද කියලා. මහා මොලකරු කියලා එකක් ලංකාවේ දේශපාලනයට.
0: ඊට පස්සේ එතුමා මහා මොලකරු හොයනවා කියලා අපිට වටින් ගොඩින් ආරංචි වුණා. විජිත හේරත් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙල්බන් නගරයේදී ප්‍රකාශයක් කරා ඔහුගේ ආණ්ඩුව විසින් මහා මොලකරු අල්ලාගෙනයි ඉන්නේ කියලා. ඉතින් මිලි, මොකක්ද මේ කතාව? මහා මොලකරු දැන් අල්ලා

මහා බැංකුව අධිපති සහ ඔහුගේ බෑනා එක්ක වුණාට එවකට විපක්ෂයේ තර්ක කරා මහා බැංකුව කඩන්න බෑ මේ සමාගමකටයි ගවනටයි එතනින් එහාට රටේ නායකයෙක් මේකට ඉඩ දෙන්න ඕනේ අවසර දෙන්න ඕනේ නිසා මහා බැංකු මංකොල්ලේ මහ මොලකරු මහා බැංකු මංකේ මහ මොලකරු කියලා වචනයක් ආවා ඇවිල්ලා ඒකෙන් තමයි මම ඔයගොල්ලන්ට මතක නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයව පිටියට හේතුවට ප්‍රධානම හේතුව උනේ මේ මහා බැංකු මංකොල්ලේ මහ මොලකරු කියන එක ඊට පස්සේ ඔබට මතක නම් ඔහොට්ටුව ඡන්දේ දිරනවා 2018 පළාත් පාලන මැතිවරණය 140ක් ඡන්ද ගන්නවා ඒ කියන්නේ මිලියන 5ක් ඡන්ද අරගෙන විශිෂ්ට ජයග්‍රහණයක් පොහොට්ටුව මුල් වතාවට දේශපාලන පක්ෂයක් විදිහට ඉදිරිපත් වෙලා 2018 දී මුළු ලංකාවේම පළාත් පාලන ආයතන වලින් 180ක් අනුව ජයග්‍රහණය කරනවා ඊට පස්සේ 2019 පාස්කුපාරේ සිද්ධ වුණාම මේ අන්තවාදී වහබ්වාදීන් විසින් එවකට පැවති UNP ආණ්ඩුව අර මහ බැංකු මංකොල්ලෙනු දනගහලා හිටපු ආණ්ඩුව සම්පූර්ණ පිටියටම හේතු වුණා. ඒ පිටියට හේතු වුණ වෙලාවේ මේකට කරදී ඇදපු අපි දන්නවා සියලුම දෙනාම මේ ඒ කාලෙ වෙච්ච සිද්ධවීම් මේ මුජපු රහුමාන්ල ඇතුළු පිරිස මේ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මේ ත්‍රස්තවාදයට උදව් කර උඩු මම කියන්නේ මේ උඩ ගෙඩි දුන්නු පිරිස පාර්ලිමේන්තුවේ දිගටම ප්‍රශ්න කරන්න පටන් ගත්ත බුද්ධියංශ. එයාලා කිව්වා මේ ප්‍රහාරය සිද්ධ කරලා තියෙන්නේ බුද්ධියංශ විසින් කියලා. අද්‍රම මහමල කරු කියලා වචනයක් එතකොට තිබ්බේ නැහැ. බුද්ධියංශ විසින් කියලා. ඊට පස්සේ මොකද වුනේ මේ ප්‍රහාරයෙන් මිය ගියා ඩෙන්මාර්කයේ සිට ඇමරිකාව හරහා ඕස්ට්‍රේලියාව දක්වා එංගලන්තය දක්වා හැම රටකම මේ ලොකු හෝටල් වල නැවතිලා හිටපු ඒ රටවල් වලත් බලවත් මිනිස්සු පිරිසක් ඒගොල්ලන්ගේ පවුල් වල අය සමාජිකයෝ මේ ප්‍රහාරයෙන් මිය ගියා. ඒ නිසාම ලෝකයේ සිටින නම්බර එකේ බුද්ධියංශ උදාහරණයක් විදිහට FBI එක ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය රෝ එක මේ වගේ ආයතන ඒගොල්ලන්ගේ දක්ෂ නිලධාරීන් දාලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරා. කරලා විවෘත මේ අපි කියන්නේ ජනතාවට දැක බලා ගත හැකි ආකාරයේ රිපෝට් ලොන්ච් කරලා ඒ රිපෝට් ඒ රටවල් වල අධිකරණයට ගෙනිලා නඩු දැම්ම. උදාහරණයක් විදිහට FBI එක දාපු නඩුව දැන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ නඩුව වලින් මොකද වුනේ? ඉතා පැහැදිලිවම නඩුව වලින් නෙමෙයි ඒ බුද්ධිංශ වාර්තා වලින් ඒගොල්ලෝ කරපු පරීක්ෂණ වලින් මෙය ISIS සංවිධානයට සම්බන්ධ මේ ත්‍රස්තවාදයේ කොහොමද ඇවිල්ලා මේ විදිහට දකුණු ආසියාවට ඇවිල්ලා ලංකාවේ මේ පවුලක් මේකට සම්බන්ධ වෙලා ඒ පවුල ඕගොල්ලෝ කවුරුද දන්නව අපි ඉබ්‍රහීම් නානා කියලා කියන මාලිමාවේ හිටපු ධාතිකලස්තුයේ മന്ത്രിවරයෙක් හිටපු එතුමා එතුමගේ කෝටිපති දරුවෝ ඒ දරුවන්ගේ බිරින්දෑවරු ඒ සියලුම දෙනා එකට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ කොහොමද මේ ප්‍රහාරය ත්‍රස්තවාදී විදිහට මම කියන්නේ ඒගොල්ලෝ මේක මේ මාලිමාවේ ජාතිකලස්තුයට පොය විදිහට කරා කියලා ඒගොල්ලෝ ත්‍රස්තවාදී විදිහට ඔළුව වෙනස් කරගෙන වහබ්බාදීන් විදිහට මේ ප්‍රහාරය එල්ල කරා මේ ගැන ලෝකයේ මේ ඉස්ලාම් අන්තවාදී ගැන ලියන ආචාර්යවරු මහාචාර්යවරු විචාරකයෝ මාධ්‍යවේදීන් සියලු දෙනා මේ ගැන ඇනලිසිස් මේ ගැන රිපෝට් මේ ගැන පරීක්ෂණ වර්තා දාස් ගානක් පල කරලා තියෙනවා ඒ කියන්නේ ජෙමිනි එකෙන් අහන්නත් පුළුවන් chat gpt එකෙන් අහන්නත් පුළුවන් cloud එකෙන් අහන්නත් පුළුවන් ඒ මොකෙන් අහුවත් ඔය උත්තරේ හරියට එනවා ඊට පස්සේ මොකද වුනේ දැන් මේ එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුව ඊළඟ ඡන්දයකට මූණ දෙන්න බැරි මහා අවුලකට මූණ දුන්නා මොකද එක පැත්තෙන් කියනවා මහා බැංකු මංකොල්ලේ අනිත් පැත්තෙන් 97 වතාවක් රටේ බුද්ධිංශ කියලා තියෙද්දි මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා ආණ්ඩුවත් නිදි ආරක්ෂක අංශත් නිදි රටේ බලවතුත් නිදි මිනිස්සු 4500 මේ යන තැනට මේ ආණ්ඩුවේ ඇස් දෙක යට සිද්ධියක් සිද්ධ වුණා. දැන් ඒගොල්ලන්ට ඕන වුණා මේ වගකීම කවුරු හරි පිටින් පටවන්න. එක්කෝ බුද්ධිංශ පිටින් පටවන්න එක්කෝ මේක වෙන කවුරු හරි පිටින් පටවන්න. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ඡන්ද දිරනවා කියලා සමීක්ෂණ වාර්තා වලින් පේන්න පටන් ගද්දි මේගොල්ලෝ කිව්වා පාසු ප්‍රහාරකලේ මේ වෙන මහ මොලකරුවේ මේ බුද්ධිංශ දාලා වෙන කට්ටියක් මේක කරේ ඡන්ද දිනන්න කියලා. ඡන්ද දිනන්න බෝම්බ පුපුරවන්න ඕනේ. ඡන්ද දිනන්න රතිඤ්ඤාවක්වත් පත්තු කරන්න ඕනේ නැති තත්ත්වයක් තිබ්බේ. ඒ වෙනකොට මුළු රටම ගෝඨාභය රාජපක්ෂ සහ අනිත් කඳවුර වටේ එකතු වෙලා මේ ඒ වෙනකොටත් ඊට කලින් තිබ්බ ඡන්දකින් 140ක් ඡන්ද අරගෙන තව 111යි ඡන්ද ගන්න තිබ්බේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකතු වෙච්ච එක මං ඒ 111 නිකම් මතට ආවා. ඉතින් නමුත් මේ කතාවක් නිර්මාණය කරා

0: তে নির্মাণে করবো কথা বলি বেড়াক না গোটা বে রাজপক্ষে ছান্দে দিন ইর পাশে আর আমুতু এর নাটান্দা থিবে না মকদ এফবিআই একাতুল লোকে মেঘেন বার্তা হাদর লঙ্কাবে মেঘেন স্বাধীন পরীক্ষণ করলা নাডু ইয়ানা মেঘেন আধিকরণ ক্রিয়া মার্গে আক ইয়ানা বাহান দে আক হাঙ্গান দে আর থিবে না এনিসা এবাট এ নিবরদি আকারে এবাট ইয়ান ইড দিলা থিব্বা হ্যাবাই লঙ্কা ইতিহাসে বেডিম কাতান্দর পেরিসাক කතන්දර සංඛ්‍යාවන් නිර්මාණය කරපු ජනතාව විමුක්ති පෙරමුණ චිචීග රොකට් එකේ චිචීග බල්ලගේ කතාව වගේම මේ කතාවත් එළියට ගෙනාවා මොකද මේක ඔයාලට තේරුණා හොඳ තුරුම්පුවක් කියලා ලංකාවේ ක්‍රිස්තියානි කතෝලික ජනතාවගේ ඡන්ද දිනා ගන්න එයාලා කිව්වා අර පරීක්ෂණ වාර්තා එකක්වත් වැඩක් නැහැ වෙන මහමුල කරුවෙක් කියලා එකෙක් ඉන්නවා ඌ අපි හොයා ගන්නවා කියලා අලුත් ඡන්ද පොරොන්දුවක් දුන්නා අලුත් කතාවක් ඇදුවා අද මේ රටේ බුද්ධියංශ දේශපාලකයෝ සාමාන්‍ය මිනිස්සු කාඩිනල් සිරිල් ගාමිණි මේ සියලු දෙනාම ඒ කතන්දරේ ඉරිලා ගිලිලා බලාගෙන ඉන්නවා අර ලෝකේ ලොකුම බුද්ධිංශ වලින් පරීක්ෂණ පවත්වපු මිනිස්සු පුදුම වෙලා අපේ රට දිහා බලාගෙන ඉන්නවා ඔන්න ඕක තමයි දැන් වෙලා තියෙන්නේ
1: මිලි දැන් ඔය කතාවේ සලේව කොතනදීද එකතු වෙන්නේ
0: සලේව එකතු වෙන්නේ ඉතින් මේ ආණ්ඩුව ඇවිල්ලා අර විශ්‍රාම ගිහිල්ලා හිටපු මිනිහව කුදලගෙන ඇවිල්ලා පීටි එක යටතේ ගෙනල්ලා කූඩුවක දාලා බල්ලෙකුට වගේ සලකලා කණ්ඩ බොණ්ඩ දෙන්න නැතුව තියාගෙන ඉඩකෙන් තමයි ඒකතු වෙන්නේ නැතුව වෙන කිසි සම්බන්ධයක් නැහැ වෙන කිසිම සම්බන්ධයක් තාම ඔප්පු වෙලාවත් කතා වෙලාවත් නැහැ නේද මේ මිනිහව පීටි එක යටතේ තාමත් රඳවගෙන ඉන්නවා තාමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් හෝ නඩුවක් දාලා හෝ මුකුත් නැහැ නේද තාම මේ මිනිහව CID එකේ නිකන් රඳවගෙන මොනවා හරි කතන්දරයක් හදන්න හොයගෙන ඉන්නවා එහෙම දෙයක් නැහැ තාමත් තියෙන්නේ
1: මේ කොතරම් නීති අනුකූලද මේක කොතරම් නීත්‍යානුකූලද මේ වැඩේ
0: නෑ මේක නීත්‍යානුකූලයි ඉතින් PT එක යටතේ රඳවන්න පුළුවන් මේ prevention of terrorism act කියන එක ලංකාවේ තියෙන ඉතා ප්‍රබල act එකක් ජනාධිපතිතුමාට තීන්දුව කරන්න පුළුවන් මොකද කරන්න කියලා ඉතින් දැන් රටේ ඉන්න ජනාධිපතිතුමා බලයට ආවෙන් මේක විකුණලා මේක ගැන කතන්දර හදලා ඒ හින්දා එයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාට පාවිච්චි කරන්න පුළුවන් නීති සහ පනත පාවිච්චි කරලා එයා දැන් මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න වැඩිම කැපකිරීමක් කරපු මිනිස්සුන් කූඩුවේ දාලා රාමු කණ්ඩ දීලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒක එයාගේ දේශපාලනය.
1: හොඳයි මිලි මෙහෙමයි අපි දැන් කෙලින්ම කතා කරොත් මේ ප්‍රශ්නේ ගැන දැන් මේ වෙනකොට සමාජයේ ඇති වෙලා තියෙන මතය තමයි සලේ තමයි මහා මොලකරු. සලේගේ පිටිපස්සේ
0: සමාජයේම මතයක් ඇති වෙලා නැහැ. සමාජයේ මතයක් ඇති වෙලා නැහැ. රුපියල් ලක්ෂ ගාණක් දවසකට වියදම් කරලා YouTube නාලිකා කරුවන්ට Facebook හැලේ ලියන අයට ජනාධිපති මාධ්‍යංශ හරහා පවත්වාගෙන යන 4000ක් විතර පඩි ගන්න මේ මේ මේ social media වල comment දාන බලකායට පළවත්තෙන් පවත්වාගෙන යන වෙනම social media ත්‍රස්තවාදී කණ්ඩායමක් ඒ කණ්ඩායම ඒගොල්ලෝ විසින් මහා දෙවන්ත මතයක් ගොඩක් මහන්සි වෙලා නිර්මාණය කරමින් යනවා. එහෙම නැතුව මේ මිනිස්සුවත් මේ මහා ජනතාවගත මතයක් නෙමෙයි. ආණ්ඩුව විසින් මේ මතය ගොඩක් මහන්සි වෙලා නිර්මාණය කරමින් යනවා.
1: හොඳයි දැන් මේක කොයි කොතනින් ඉවර වෙන්නේ දැන් මේ වෙනකොටත් සලේ ඉන්නේ රැඳවුම් නියෝග මත තවත් දින කිහිපයක් ඉතුරු වෙලා තිබෙනවා දෙවනි දින 90 කාලවකවානුවත් ඉවර වෙන්න ඊට පස්සේ
0: මේක ඉවර වෙන තැන ඉතා පැහැදිලිනේ මේක ඉවර වෙන තැන ඉතා පැහැදිලි ලලිත ඉරතුංග සමන්නේක නායක වගේ රටේ ජනාධිපතිවරු ලේකම්වරු අත්තරංගුවට ගත්තට පස්සේ රටේ පරිපාලන ඉවරුනේ කොතනද අද පාරක් හදාගන්න ලයිට් එකක් දාගන්න රජයේ නිලධාරියෙක් ලියුමක් අස්සන් කරන්නේ අද ආණ්ඩුවේ ආයතන කියලා කියන්නේ උදේ නිලධාරීන් වැඩට ඇවිල්ලා ෆයිල් වලට බයි හැංගිලා ඉඳලා හවස ගෙදර යන තැන රටේ ජනාධිපති ලේකම් ලක්ෂ හිරේ දැම්මට පස්සේ අනිත් රාජ්‍ය නිලධාරීන් මොනවා කරයිද ඒකම දෙවෙනි කොටස තමයි බුද්ධිංශ සහ ආරක්ෂක කන්සල්ට වෙන්නේ අය මේක බලන්න දෙයක් නැහැ අය මේ හිතන්නේ මේ මේ තමන්ගේ බුද්ධිංශ නායකයාටගේ කලිසම ගලෝලා මේ වද දෙන රටක අනිත් මේ රටේ ඉන්න බුද්ධිංශ නිලධාරීන් ඊට පස්සේ වැඩ කරයිද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. එතනින් තමයි මේක නවතින්නේ. නවතින්නේ අපි සේරමලාවේ මහ ලොකු විනාශයකට ගිහිල්ලා.
1: ඒ ඔබ කියන්නේ මේ මොහොතේදී මේ මේ යන්නේ වෙනම ගමන් මගක්. ඒ කියන්නේ මේ පාස්කු ප්‍රහාරය පෙන්නගෙන වෙන ගමනක් යනවා කියලාද ඔබ කියන්නේ?
0: වෙන ගමනක් නෙමෙයි ගමනක් නෑනේ. ගමනක් නෑ ආණ්ඩුවට කවුමත් ගමනක් තිබ්බේ නෑ කඩයක් සම්පකාරයක් සල්ෆිලක් කරපු නැති පිරිසකට මුළු රටක්ම කරන්න බාර දුන්නට පස්සේ ගමනක් නෑනේ ඉතින් එතකොට කරන්න සිද්ධ වෙන්නේ මේ පබ්ලික් එන්ටර්ටේන්මන්ට් එකක් පබ්ලික් එන්ටර්ටේන්මන්ට් එක කියලා කියන්නේ තරහ වෛරය ක්‍රෝධය ඒ මතින් යන ගමනක් ජනතාව සුළු කාලකට එන්ටර්ටේන් කරගෙන යන එක. ඒ එන්ටර්ටේන්මන්ට් එකට මේ යන්නේ ඩේලි හැම සතියම කාවරි හිරේ දාන්න, හැම සතියම කාවරි උස්සන්න, හැම සතියම කාවරි උසාවිගෙන මේ පබ්ලික් එන්ටර්ටේන්මන්ට් එක අපි ඉන්නේ. රටේ ප්‍රශ්නීයට වඩා අලු කොහොමද ගමනක්? ගමක් ගැන. වෙන ගමනක් හෝ අර ගමන මේ ගමන කියලා එකක් නැහැ. ගමනක් නැහැ. අපි ඉන්නේ පබ්ලික් එන්ටර්ටේන්මන්ට් එකක.
1: මිලි අපි පිට රටවල ඉන්නකොට අපිට බොහෝ තොරතුරු ලැබෙන්නේ මේ සමාජ මාධ්‍ය හරහා සහ ඒ වගේම රාජ්‍ය මාධ්‍ය හරහා. දැන් මේ වගේ අපිට ලැබෙන තොරතුරු වල කියන්නේ සලේ වමාරයි. එහෙම නැත්නම් දැන් සලේට ඔක්කොම කියලා තියෙන සලේ දැන් එතනින් අනිත් කෙනෙක් අල්ල ගන්න තමයි ඊළඟට තියෙන්නේ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ විදේශ ගමන් තහනම් කරලා තියෙන්නේ මේ මොහොතේ. ඒ හින්දා තමයි සලේගේ මේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක දෙන්නේ නැත්තේ. ඒ හින්දා තමයි සලේගේ අයිෆෝන් එකේ පාස්වර්ඩ් එක දෙන්නේ නැත්තේ කියලා. මේවා ප්‍රබන්ධද? මේවා සත්‍ය සිදුවීම්ද?
0: නෑ, ඔගොල්ලෝ දන්නවනේ ඉතින් මේක අහන් මේ ප්‍රශ්නේ අහන්නවත් දෙයක් නෑ. රාජ්‍ය මාධ්‍ය කියලා කියන්නේ ඒ මොහොතේ පවතින රජයේ ලවු ස්පීකර් එක. ඒකෝටි රාජ්‍ය මාධ්‍ය කියන කතාව නම් කොහොමත් වැඩක් නෑ. එතකොට සමාජ මාධ්‍ය කියලා කියන්නේ දාස් ගාන ත්‍රස්තවාදීන් විසින් සමාජ මාධ්‍ය ත්‍රස්තවාදීන් විසින් ආණ්ඩුවේ වැටුප් ගන්න පවත්වාගෙන යන ප්‍රොජෙක්ට් එකක්. ඒ ව්‍යාපෘති දෙක අද මම අභියෝග කරනවා ඕගොල්ලෝ ඕන කෙනෙකුට, ඕගොල්ලෝ ඕන කෙනෙකුට මේ ආණ්ඩුවට එකඟ නොවන ආණ්ඩුවට අකමැති මතයක්, අදහසක්, වාක්‍යයක්, ෆොටෝ එකක් තමන්ගේ ෆේස්බුක් එකේ දාලා පෙන්නන්න කියලා මම අභියෝග කරනවා. අම්මා අප්පා නැති වෙන්න කුණුහරපෙන් බැනලා ඉන්බොක්ස් එකටත් ඇවිල්ලා කුණුහරපෙන් බැනලා ගෙදරටත් කෝල් කරලා කුණුහරපෙන් බයිනවා. ඕන කෙනෙකුට මම අභියෝග කරන්න පුළුවන් නම් දාලා පෙන්නන්න කියලා. එහෙම ත්‍රස්තවාදී රටක අපි ජීවත් වෙන්නේ. ඊ රටේ සමාජ මාධ්‍ය මොනවද අහග මේ අපිට දැනගන්න තියෙන යහපත් ප්‍රවෘත්ති. එහෙව් රටක රාජ්‍ය මාධ්‍ය වලින් මොනවද අපිට දැනගන්න තියෙන මේ නිවැරදි තොරතුරු. ඉතින් මේ රටේ පොලිසියක් තියෙනවා. රටේ උසාවියක් තියෙනවා. හැබැයි බුද්ධිංශ නායකයා CID එකේ ඉඳන් වැමෑරුවද නැද්ද කියලා කියන්නේ සෝෂල් මීඩියා වල. කොහොමද එහෙම තොරතුරු යන්නේ එතකොට? ඊළඟට මේ ඇත්තටම සලේගේ සහ බිරිඳගේ සලේගේ මේ ලැප්ටොප් එක සහ iPhone එක ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන වැඩසටහනක් අපි බයිතක්සලාවෙත් කරා. ඔහුගේ නීතිඥයෝ ගැන ඒක තමයි පබ්ලිෂ් කරන්න බැරි වුණා. ඉතා පැහැදිලිව ඔහු බුද්ධිංශ නිලධාරියෙක් විදිහට ඉඳලා එළියට යද්දී ඔහුගේ පරිගණක දුරකථන සේරම යුද හමුදාපතිවරයාට බාර ගිහිල්ලා කියලා තියෙන්නේ. ඒවා ඕන කෙනෙකුට ඕන වෙලාව රටේ යුද හමුදාපතිවරයාගෙන් ගන්න ඕනේ. අනේ සුරේෂ් සැලකින් අහනවා දෙවිංග විශ්‍රාම රන් දැන් අවුරුද්දකටත් වැඩි වෙන. ඒවා තියෙන්නේ දැන් යුද හමුදාපති ළඟ. දැන් මේ අරින්ද කියන්නේ ඔහුගේ පෞද්ගලික ලැප්ටොප් එකයි ඔහුගේ පෞද්ගලික මොබයිල් එකයි මේ ඔහු රාජයේ සේවයේදීලා ඉදි භාවිතා කරපු දෙයක් සම්බන්ධ තොරතුරු ඒ කාලේ තිබ්බ ෆෝන් එකේනුයි ලැප්ටොප් එකේනුයි ගන්න පුළුවන්. මොකද ඒක තියෙන්නේ දැන් හමුදාපති ගාවනේ. දැන් ඔහුගේ පෞද්ගලික එක ගත්තාම තියෙනවා ඔහු දියණියත් එක්ක කරපු සංවාද, ඔහු බිරිඳත් එක්ක කරපු සංවාද, ඔහුගේ දියණියගේ ඡායාරූප දැන් තියෙන්නේ ඒවනේ. මේක ඔබතෝ කෝට් කියන්නේ. ඒ කාලේ පරීක්ෂණයට අදාළ දේවල් හමුදාපතිගෙන් ඉල්ල ගන්න පුළුවන්.
1: මිලින්ද, දැන් සමහර වෙලාවකදී පොලිසිය මේ වගේ ඉල්ලීමක් කළොත් කිසිම හෝ යම් මොනවා හෝ හෝඩුවක් ලබා ගන්නට සලේ විසින් ඒවා ලබා දෙන්නේ නැත්නම් පොලිසියට හැකියාවක් තිබෙනවනේ උසාවි නියෝගයක් ගන්න. ඇයි පොලිසිය උසාවි නියෝගයක් ගන්නේ නැත්තේ?
0: මොකද උසාවි නියෝගෙ දෙන්නේ නැහනේ. ඒක වැරදි දෙයක් කියලා උසාවි දන්නවනේ. ඒකයි ඒක හන්ද යන්නේ නැත්තේ.
1: අපිට තියෙන ප්‍රශ්නත් ඔය තමයි. ඒ කියන්නේ දැන් මේ ඇයි උසාවියට ගිහිල්ලා මේව කතා කරන්නේ නැත්තේ? දැන් මේ පොලිසිය ඒකපාර්ශ්විකව
0: මේ ත්‍රස්තවාදී වැඩපිළිවෙලන්නේ මේ යන්නේ ගහලා බැනලා කලිසම ගලෝලා ගුදමාර්ගේ පරීක්ෂා කරලා මේ යන්නේ වැඩන්නේ. ඒ නීති ඉවරයින රටේ
1: මිලි මේ මම පොඩ්ඩක් අහන්න ඕනේ ඒ ප්‍රශ්නේ. දැන් මේ පාස්කු ප්‍රහාරයයි සලේගේ ගුදමාර්ගය අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද?
0: සම්බන්ධතාවය දන්නේ මේ දැන් ඉන්න ඔය උසස්ම තනතුරු වල ඉන්න අධ්‍යක්ෂකවරු ඒ කණ්ඩායම තමයි දන්නේ. ඒක අගමැතිණියගේ ඉඳන් සේරගෙන් අහන්න ඕනේ. ඇයි ඒ ස්ථාන පරීක්ෂා කරලා බලන්නේ කියලා.
1: හොඳයි, දැන් අපි මේ යමු මේකේදී. පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ අතිශය සංවේදී කතාවක්. පාස්කු ප්‍රහාරය නිසා මිලි බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. පුංචි මල් කැකුළු පවා ජීවිතක්ෂයට පත් වුණා. මේ වෙනකොට බොහෝ පිරිසක් අංගවිකල භාවයට පත් වෙලා තිබෙනවා. ඒ පවුල් මේ වෙනකොට ඉතාමත් මසරණ වෙලා තිබෙනවා. කිසිම හවුහරණක් නැතුව ඔවුන් තමන්ගේ ජීවිතය ගෙවනවා. මොකක්ද අපිට මේ පාස්කු විඳිතයන් වෙනුවෙන් කරන්න පුළුවන් සාධාරණේ?
0: ඇත්තටම දැනට මේ රජ්‍යය කරන්නේ පාස්කු විඳිතයන්ව නැවත නැවත විහිළුවට ලක් කරමින් පාස්කු විඳිතයන්ව නැවත නැවත දේශපාලන අතකොළු බවට පත් කරගනිමින් පාස්කු විඳිතයන් නැවත නැවත වේදනාවට පත් කිරීමේ මහා කරුමක්කාර ක්‍රියාවක තමයි මේ ආණ්ඩුව ඉන්නේ. කොහොමත් මේ අට්ටුවට මිනිස්සුන්ගේ දුක වේදනාව තේරෙන්නේ නැහැ. මේ ඉන්න කණ්ඩායම 80 ගණන් වල ඉඳලා දරුවෝ ඉස්සරහ දෙමව්පියෝ මරපු දෙමව්පියෝ ඉස්සරහ තමන්ගේ තරුණ දරුවෝ මරපු කණ්ඩායමක්. ඒ හින්දා ඒක මේ අමුතුයි මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි වෙලා තියෙන්නේ FBI එකේ ඉඳන් Mossad එකේ ඉඳන් Scotland Yard පොලිසිය දක්වා මේ ප්‍රශ්නේ අපිට විසඳලා ලෙහෙලා දීලා තියෙද්දි එතනින් එහාට පැහැදිලිවම නීතියත් එක්ක අපිට ගමන යන්න පුළුවන්කම තියෙද්දි ඒ මුළු වැඩේම නවත්තලා දැන් මේක මහ ජනතාවට පෙන්වන ත්‍රිලය එකක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා ඒ ත්‍රිලය එකේ ලොකුම පාර්ශවකරුව බවට පත් වෙලා ඉන්නේ අද සිරිල් ගාමිණීලා වගේ කට්ටිය. ඒගොල්ලෝ ඇවිල්ලා මොකද කරන්නේ? මෙතන හැම සතියෙම ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා පාර නඩු අහනවා. මොකද ඒගොල්ලන් NGO වලින් සල්ලි ලම්බෙන්නේ මේ විදියට. ඒගොල්ලන් එන්ටර්ටේන්මන්ට් එක තියෙන්නේ එතන. ඊබ්‍රහීම් නානාව මේ වෙනකොට වැඩියෙන්ම හොදලා මේ ත්‍රස්තවාදියාට වැඩිම චරිත සාතිකයක් දීලා තියෙන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා සිරිල් ගාමිණී. එවැනි දුක්ඛිත තත්ත්වයක තමයි පාස්කු විඳිතයෝ අද මුණ දීලා ඉන්නේ.
1: එතකොට ඔය පාස්කු ප්‍රහාරය නිසා සේවය අහිමි වුණ ශානි රවි වගේ අයව යලිත් වතාවක් සේවයේ පිහිටුවීම ගැන කොහොමද ඔබ ඇතුළු කණ්ඩායම කියවා ගන්නෙ?
0: ඉතින් එහෙම පිහිටවන්නනේ ආවේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව ආවේ ඒ කණ්ඩායම එකතු කරගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පක්ෂවල කාරක සභාවලට විධායක සභාවලට අරගෙන ඒගොල්ලෝ පක්ෂ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වයට අරන් නායකත්වයෙන් දීලා ඉතින් ඔය එක්ක ඔය තනතුරු දෙනවා නැත්තම් පාර්ලිමේන්තුවට ගන්න හිටියේ. මේ ආණ්ඩුව හැදුවේ ඔය වගේ කණ්ඩායම ගොඩක් එකතු කරලා නේ. මේ ආණ්ඩුව හදලා තියෙන්නේ ඇවිදින පුස්තකාල එකතු කරලා නේ. ඒක ඔය තමයි ඇවිදින පුස්තකාල එකතු කරලා හදාගත්ත.
1: හොඳයි. ඉතාමත්ම උබතෝ කෝටික ප්‍රශ්නයක් ඔබ ලිහෙනවා. නමුත් මේ ප්‍රශ්නේ තාමත් සමාජයේ කැකෑරමින් පවතින ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මිලින්ද, මේක කවදා වගේ විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් බවට පත් වෙයිද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය?
0: එතකොට උනත් විසඳන්න පුළුවන් ලෝකයේ මේ සම්බන්ධ ප්‍රවීණයන්, ලෝකයේ මේ සම්බන්ධ බුද්ධ්‍යංශ, ලෝකයේ මේ සම්බන්ධ කටයුතු කරපු නීති ආයතන එකතු කරපු රිපෝස්ටි කරන් විද්‍යානුකූලව මේ වැඩේ කරා නම් හෙටත් මේක විසඳෙනවා.
1: ඉතින් ඒව කරන්න ඕනේ ආණ්ඩුවෙන්නේ, ආණ්ඩුව යට තින්න පොලිසියෙන්නේ සහ උසාවියෙන්නේ. අපිට සාමාන්‍ය ජනතාව විදියට ඒ ක්‍රියාමාර්ගයට යන දවස් පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?
0: නෑ. ඉතින් අපි මොනවාද අර තන වැපුරුපුවාම ලැබෙන්නේ තන, තල වැපුරපුවාම ලැබෙන්නේ තලනේ. එහෙම තමයි වපුරපු විදිහට තමයි තම තමන්ට ආණ්ඩු ලැබිලා තියෙන්නේ. ඒ මේ මේ මේ මේ මේ අනුර කුමාර සනායක ජනාධිපති වෙන ආණ්ඩුවක් වපුරලා ඒකෙන් මේ මහින්ද රාජපක්ෂ පන්නේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඉතින් කරන්න දෙයක් නෑ. මේ අපි නෙලාගත් අපේ රටේ ජනතාව වපුරපු විදිහට තමයි දැන් ආණ්ඩුව ලැබිලා තියෙන්නේ. ඉතින් ඊළ තව අවුරුදු 3ක් තියෙනවා මේ පබ්ලික් එන්ටර්ටේන්මන්ට් එක කරගෙන යන්න.
1: ඔබ විශ්වාස කරනවද තව අවුරුදු 3කින් ඡන්දයක් තියයි කියලා?
0: මං හිතනවා ඡන්දයක් නොතියා ඉන්න එක පහසු වෙන්නේ නැහැ. අපි හිතමු මේ සේරම හිරේ දානවා කියලා. අපි පුළුවන් තරම් සේරම හිරේ දාලා අපි සේරම හිරේ ඉන්නේ කියමුකෝ. ඒ හිරේ හිටියත් 2029 වෙද්දි ඡන්දයක් නොතියා ඉන්න හම්බෙන්නේ නැහැ. අද ජාත්‍යන්තර සම්මුතියින් ලෝක සංවිධාන වැඩ කරන විදිහනුව ඒ තරම් නරක ඒකාධිපතිත්වයකට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මේ දැන් තියෙන ඒකාධිපති මට්ටම පන්නන එක එච්චර ලේසි වැඩක් වෙන්නේ නැහැ. මොකද අපිත් මුළු ලෝකෙම සම්බන්ධතා ආයතන එක්ක ඉතාම උපක්‍රමශීලීව ගනුදෙනු කරනවා, තොරතුරු දෙනවා, ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. එහෙනම් ඒකත් ලේසි වෙන්නේ නැහැ.
1: මිලි, ඔබේ වැඩසටහනින් පස්සේ අපේ ඊළඟ වැඩසටහනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ විපක්ෂය සම්බන්ධයෙන්. විපක්ෂයට පණමදි, මේක සුන්බුන් විපක්ෂයක්, විපක්ෂයේ කාර්යභාරය මේ වෙලාවේදී හරියාකාරව කෙරෙන්නේ නැහැ කියලා. ඔබ විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම
0: 50ක් එකඟයි. හැබැයි ඒ වගේම මෙතනදී ඔබ මතක තබා ගත යුතු තව වැදගත් දෙයක් තියෙනවා. තමයි විපක්ෂය කියලා ඔබට මට මතක 1970 ගණන් වලින් පස්සේ විපක්ෂ කියලා ඔබට මතක ජනතා විමුක්ති පෙරමුණ නැමැති විපක්ෂයේ තිබෙන කණ්ඩායමක් හැමදාම මිනිස්සු පාරට ගේන එක, පාර දිගේ පෙළපාලිය අනේක, බෝඩ්ඩුස්සගෙන පාරවල් ලයිනේ හිටගෙන ඉන්න එක, ෆැක්ටරියක් හැදීගෙන ඉද්දී යුනියන් එකක් හදලා ෆැක්ටරියට කෙලවන එක, කවුරු හරි සල්ලි ටිකක් හම්බ කරගෙන ඉද්දී ඊතර පොඩි කණ්ඩායමක් හදලා කප්පන් ඉල්ලන එක, මේක තමයි ඔබට විපක්ෂ කියලා මතක. ඒ නිසා තමයි රටේ සංවර්ධනයට, දියුණුවට, රට යන මඟට උදව් කරන ඒකට බාල්දි දාන්න නැති විපක්ෂයක් ආපුවම සේරමලා කියන්නේ විපක්ෂයට කොන්ද පණ නැහැ කියලා. මොකද පුරුදු අර කඩාකප්පල්කාරී ගතිය අපි ළඟ ඒක නැහැ. ඒ නිසා තමයි මේ අර අර අර ගතිය ඇති වෙලා තියෙන්නේ. ඉතුරු 150ට මම එකඟයි කියලා ඔබට කිව්වේ ඔව්. මට වෙලාවකට හිතෙනවා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඔය නාමල් රාජපක්ෂයි තව දෙන්නේ තුන් දෙනෙක් කෑ ගැහුවට තව ගොඩක් අය ඒගොල්ලන්ගේ විවිධ පෞද්ගලික ප්‍රශ්නයි අනම්මනම් හින්දා පොඩි නිහඬතාවයක පොඩි පොඩි කතන්දරවල ඉන්නවා කියලා මටත් හිතෙනවා කියලා.
1: විපක්ෂ කණ්ඩායම් එකතු වෙන්න අදහසක් නැද්ද?
0: මම කියන්නේ විපක්ෂ එකතු වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි විවිධ මතවාද සහ අදහස් තමා නියෝජනය කරන්නේ. පොහොට්ටුව විශ්වාස කරන අය පොහොට්ටුවට ඡන්ද දීලා තියෙන්නේ, සජබ විශ්වාස කරන අය සජබට ඡන්ද දීලා තියෙන්නේ. අපි එකතු වෙන්න ඕන ප්‍රශ්නවලට. ඒ කියන්නේ issue based උදාහරණ විදිහට කෝල් ප්‍රශ්නට ලංකා ඉතිහාසෙ වෙච්ච දැවැන්තතම ගල්ලඟුරු වංචාව හෙලි කරන්න අපි සේරම එකතු වුණා. ඉතින් හරි. එතකොට ආයෙත් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි එකතු වෙනවා.
1: හොඳයි. අපි මේ ඔබට සමුදෙන්ට සූදානම්. නමුත් සමුදෙන්ට මත්තෙන් තවත් කාරණයක් අපි මතක් කරන්න ඕනේ. මේ ඩිජිටල් කරණය සම්බන්ධයෙන් මේ දවස්වල බොහෝ ලෙස කතා බහකට ලක් වෙලා තිබෙනවානේ. එතකොට මේ ඇංගිලි සලකුණු ලබා ගැනීම වගේ දේවල් සම්බන්ධයෙන් මේ ගැන කොහොමද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මතය?
0: ඩිජිටල් කරණය ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ ඉන්දියානු විරෝධයක් මෙතන බොරුවට හදලා මේ ප්‍රොජෙක්ට් එක නතර කරේ නැත්තම් ලංකාවේ නූතන ඉතිහාසයේ කිසිම ඩිජිටල් කරන්නේ, ඒ කියන්නේ මේ ඩිජිට් ඕගොල්ලෝ දෙන්න ඕස්ට්‍රේලියාවේ දෙන්නේ කියලා මේක හොඳටම තේරෙනවා. මොන ඩිජිටල් වැඩක්වත් කරන්න බෑ අපේ ඩිජිටල් ෆවුන්ඩේෂනල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක දාන්න නැතුව. ඒ කියන්නේ අපිට ඩිජිටල් ID එක ගේන්න නැතුව අපි සිස්ටම් එකට, අපේ මිනිස්සු ටික ඩිජිටල් සිස්ටම් එකට ගේන්න නැතුව වෙන මොකුත් කරන්න බෑනේ. ඒ කියන්නේ බේසික් එක, ඒකට ඕගොල්ලෝ දෙන්න මෙතන වෙනවනේ, ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ ඔයාලා දෙන්න කොහේ හරි ගිහලා ඕගොල්ලෝ දෙන්නගේ නම්බර් එක ගහපම ඕස්ට්‍රේලියාවේ ඕන තැනක ඒ තොරතුරු ටික තියෙන්නේ. ඒ වැඩේ කරන්න දුන් නැත්නම් මෙච්චර තා කල් ඒක කරන්න හදපු හැම වෙලෙම JVP විශාල විරෝධතාවයන් නිර්මාණය කරා, මිනිස්සු පාරට ගෙනාව අරක මේක කියලා ඒ ඉතිහාසය ගැන වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරා geki. මම හිතනවා දැන් මේ ප්‍රශ්නේ විසදේ. මොකද දැන් ඒගොල්ලෝ ආණ්ඩුවේ ඉන්නේ, ඉතින් දැන් ලෝක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. එයාලට දැන් ඒක දැන් තියෙන්නේ ඒ ක්‍රියාත්මක කිරීමේ දවස පිළිබඳ පරක්කුවක් විතරයි තියෙන්නේ. ඒ බේසික් වැඩ ටික දැන් එයාලට කරන්න පුළුවන්.
1: ලොකු ගමනක් යන මොහොතක තමයි අපි මේ මගදී හමු වෙන්නේ. ඔබ දැන් තව සුවල්ප මොහොතකින් දිගු ගමනක් යන්නට සූදානම් වෙලා ඉන්නේ. ඊට කලින් මට මෙන්න මේ දෙත් කියලාම යන්න මිලි. කොහොමද මේ දවස්වල නාමල් රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද ව්‍යාපාර, ඔහුගේ වැඩමුළු, ජනහමු?
0: හොඳ ප්‍රශ්නයක්. ඔවා දන්නවා අපි 1.8% පටන් ගත්තේ නාමල්ගේ නායකත්වය යටතේ. ඊළඟ ඡන්දෙදි 2.5% වුණා. ඊළඟ ඡන්දෙදී අපි 10% ආවා. ඉතින් නාමල් අප්‍රහිත ධෛර්යයේ මොකද උට උදේ නැගිටලා දේශපාලනය කරන්න විතරක් නෙමෙයි තියෙන්නේ, CID යන්න තියෙනවා, FCID යන්න තියෙනවා, උසාවි යන්න තියෙනවා, අම්මා පොලිසිය ගෙනියනවා, තාත්තා පොලිසිය ගෙනියනවා, සහෝදරයෝ CID ගෙනියනවා. ඉතින් ඒ සේරම වැඩත් කරගෙන පක්ෂෙ වඩා පරණ නායකයෝ පැනලා ගිහිල්ලා හැංගිලා අනිත් අය හිරි. ඉතින් ඒ සේරම තියදී නාමල් හැමදාම උදේ නැගිටලා දවසට රැස්වීම 10කට 20කට දුවනවා පක්ෂයක් විදිහට. අපි අපේ ශාඛා සමිති ටික හදනවා, ආසන බල මණ්ඩල ටික හදනවා, දිස්ත්‍රික් බල මණ්ඩල හදනවා. අපි හැම දවසකම දවසින් දවස පක්ෂ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක යහුසුලුව යෙදෙමින් ඉන්නවා.
1: හොඳයි මිලි, අපි ඔබෙන් සමු ගන්නවා. මොකද විශේෂයෙන්ම ඔය පැත්තෙන් ඔබටත් ඉතාමත්ම කාර්ය බහුලයි. අපෙත් වෙලාව ඉතාමත් මික්මනින් ගෙවිලා ගියා විනාඩි.
0: නමුත් ඔයාලට කතා කරන්න ලැබීම සතුටක් සහ ගෞරවයක්. ඕනම වෙලාවක ඒ වෙලාවෙම වෙලාව වෙන් කරන්න සූදානම්.
1: අපි ආයෙමත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සමු දෙනවා. සුබ අනාගතයක්.

0: Mila bara nami ay minadi dahayay. Then api ay matatawak langkawin Melbourne nagrete noa. Kanit ka buho vila katakar kar hitya ita passe kani api ta hadisi durakat na matuma nisa langkaw ta na siddo una. Then ay matapi obalangkete noa. Milinda Rajapaksha. එතකොට දැන් මිලිත් එක්ක කතා කරපු බොහෝ කාරණා වලට ඔබ ඊතරම් කැමැත්තක් නැහැ වගේ මට මූණෙන් පේනවා. නමුත් අපි හැමෝටම අවස්ථාවක් දීලා හැමෝගේම මත ගැටෙන තැනක් බවට ස්වර්ණ FM පත් කරලා තියෙනවා. කොහොමද මිලිගේ කතාවේ මොනවාද ඔබ අකමැති තැන් තිබුණේ?
1: ඔව් මම හිතන්නේ ඔහුගේ අර කතාවේදී එක දෙයක් පැහැදිලි කරා අපි ඔබ අවසානයේ හපු අර ඩිජිටල් අයිඩෙන්ටි කાર્ඩ් එක ගැන. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පැතුම් ඔහු ඒකෙදි කිව්වේ ඔහු ප්‍රකාශ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ මේක ඉම්ප්ලිමන්ට් කරන්න ගියා නමුත් ඒක කරගන්න හම්බුනේ නැහැ මේ ජනතාත්මක විරෝධය නිසා. දැන් ඔය ඒක කරන් යනවා කියලා එතන මේ ප්‍රකාශය හැම්බිටිම වැරදි. මම හිතනවා මිලින්ද එතෙන්ද කිව්ව එකට වැඩිය මහින්ද රාජපක්ෂ ඒ වගේ තනකදී මහින්ද රාජපක්ෂ විතර නෙමෙයි මහින්ද රාජපක්ෂෙන් පක්ෂේ හිටපු ජනාධිපතිවරු පස් දෙනෙක් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,
2: රනිල් වික්‍රමසිංහ.
1: රනිල් වික්‍රමසිංහ කියන පස් දෙනාම මේ ඩිජිටල් කරණය කියන එකේදී කොහොම හරි මේක ඉන්දියාවට ජෛව මිතික දත්ත යන්නේ නැති විදිහට මේක වලක්වාගෙන ගියා. එතකොට දැන් අනුරකුමාර දිසානායකගේ ආණ්ඩුව තමයි ජාතික ආරක්ෂාට ප්‍රශ්නයක්, ස්වාරිත්‍ර ප්‍රශ්නයක්, රටේ ස්වාරිභාවයට ප්‍රශ්නයක් කියන එකත් එක්ක ලංකාවේ මිනිසුන්ගේ ජෛවමිතික දත්ත ටික ඉන්දියානු කොම්පැනියකට පාවා දීමේ වැඩපිළිවෙකට ඉන්නේ. ඔහු එක විදිහෙන් කැපේ වෙලා දෙවන්ත වගකීමකින් වැඩ කරනවා. වැදගත්ම කරනවා තමයි මේ අන්තර්ජාලයේ තියෙන ඕනෙකට රෝහාගෙන බලන්න පුළුවන් ඩිජිටල් නියෝජ්‍ය ඇමති රංග විරත්න කියන පුද්ගලයා. ඔහු විසින් සදා නිම කරන ලද ඩිජිටල් හැඳුනුම් පතක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිහලා ඒ වැඩපිළිවෙල නිරීක්ෂණය කරලා ඒ වෙනුවෙන් කරපු මාධ්‍ය සම්දර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ මේක යම්කිසි කම්පැනියක් මේ වෙනකොට සදා නිම කරපු යප්තියක්. 5.5 මිලියන් වගේ මුදලක් වියදම් කරලා මේක හදලා ඉවරයි. මේක ඉම්ප්ලිමන්ට් කරන එක ඉතාමත්ම ලේසි. සහර මිලින්ද කිපික කාරණාවක් තමයි දැන් ඕස්ට්‍රේලියාවේ වගේ ජීවත් වෙන ඔබ මාව උදාහරණයට අරන් ඔහු කිව්වා මේ ඔයගොල්ලෝ දන්නවනේ මේ ඩිජිටල් ඩෙන්ටි කාඩ් එක තියෙන වැදගත්කම කියලා. ඔබ දන්න ඕස්ට්‍රේලියාවේ හඳුනුම් පත නැහැ, පෞද්ගලික හඳුනුම් පත නැහැ. අපි ඩ්‍රයිවර්ස් ලයිසන් එක හරි එහෙම නැත්නම් පාස්පෝර්ට් එක හරි තමයි ගන්න. ඒක කිසිම තැනක අපේ බයෝමෙට්‍රික්ස් අරගන්නේ නැහැ. ඒවා අපේ ඇහි කළු ඉංග්‍රියා ෆොටෝ එකක් අරන් තියෙනවා නම් ඒක තියෙන්නේ චිප් එකේ විතරයි. ඔස්ට්‍රේලියාවේ අයිස්තරයක් කර වාමාංසික ව්‍යාපාර ප්‍රගතිශීලීන් සහ මේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන මිනිස්සු වෙනින් පෙනිසිට මිනිස්සු මේකට විරුද්ධව සටන් කරලා වෙලා පනතකින් ඇක්ටෙක්කින් ඉතා ප්‍රබල ඩිජිටල් ඇක්ටෙක්කින් ඔස්ට්‍රේලියාවේ ජෛවමිතික දත්ත මං කොල්ලකෑම එහෙම නැත්තම් ඒවා සෙන්ට්‍රල් ඩේටා බේස් එකට යන එක නවත්තලා තියෙනවා. දැන් මේ ලංකාවේ වෙන කතන්දරේ අපි මෙතන තර්කයක් ගන්නේ ජනතාවගේ ජෛවමිතික දත්ත සෙන්ට්‍රල් ඩේටා බේස් එකට දෙන්න එපා කියන කාරණාව. එතකොට එක චිප් එකක් ඇතුලේ තියෙන්නේ අපි දන්න අපි පාස්පෝර්ට් එක අරගෙන ඉමිග්‍රේෂන් එකට ගියාම ගේට් එකට ගියාට පස්සේ අපි පාස්පෝර්ට් එක දැම්මට පස්සේ ඒක එතන තියෙන චිප් එකෙන් ක්‍රියේට් කරලා අපිට අපේ ජෛවමිතික දත්ත නෙමෙයි එතනදී පාවිච්චි වෙන්නේ ඒකත් එක්ක තියෙන ඒ සංසිද්ධියවත් එක්ක ඒ උපකරණයෙන් අපිට ගේට් එක ඇරෙනවා. ඒක සෙන්ට්‍රල් ඩාටා බේස් එකට යන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන වැදගත්කම සහ මේ අපි ඇක්ට් එකකින් අපිට ආරක්ෂලා තියෙන කාරණාව. විශේෂයෙන් මේ රටවල් වල සිකියුරිටි කැමරාස්යෙන් හයි කරනකොට ගෙවල් වල අපි අල්ලපු ගෙවල් පැත්තට රෝල හයි කරන්නේ නැහැ. ඒවා ඉතාමත්ම මේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. මම හිතන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි මේකේ අපේ ඩේටා ටික අපේ රටවල් වල මේ රටවල් රැඳිලා තියෙන ඔය ජයමිතික දත්ත එහෙම නැත්නම් බයෝමෙට්‍රික් ඩෙන්ටි කාඩ්යක් කියන එක රටවල් 16ක හරි 17ක හරි විතරයි තියෙන්නේ. ඒක යුරෝපෙන් එක රටක විතරයි තියෙන ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අපි කියනවා සෝදිසි රාජ්‍යයන් කියලා. කියන්නේ ජනතාව විමසිල්ලට පත් කරන, ජනතාව හැම එක්කෙනම වැරදි කාර්යයක් බවට පත් කරන එකක් තමයි ඔය ඇංගිලි සලකුණු කළු ඉංගිරියා වරගෙන කරන්න යන ඔය සෙල්ලමෙන් නාටකමේ නටන්න යන එක ඊළඟ කාරණාව තමයි. ඒකට මේ පුදුම ඇම්මක් තියෙනවා. අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා ඩිජිටල් ඇමතිවරයාට උඩ මේ පුදුම ඇම්මක් තියෙනවා මේක ඉන්දියාවටම දෙන්න. දැන් ඔහුට ඔහු විරුද්ධ වුණා පාර්ලිමේන්තුවේ. ඔහුගේ කතාවක් තියෙනවා විනාඩි 38ක් මේකට විරුද්ධව කතා කරනවා. මේ හොර අරක්කුවේ ලේබල් ගහපු කම්පැනි වලට මේක දෙන එක සම්බන්ධයෙන් දැන් ඒවා ටෙන්ඩර් වලට රින්ගුවන් එකේ කුස්ස හැංගොදමින් මේක හදන්න හදනවා. ඉතින් මේ හැයිලර ඉන්දියානු යටත් විජිතකරණයේ ඉන්දියාවට රට පාවා දීමේ රටේ ජාතික ආරක්ෂා ස්වාධීත්වය පාවා දීමේ එක තනක ඉන්නේ. ඉතින් එතෙන්දී සමහරලාට අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඇත්තටම 89 රට වෙනුවෙන් ඉන්දියානු විහප්තවාදයට විරුද්ධව සටන් කරපු සහෝදර සහෝදරියන්ගෙන් පැවතෙන අනුර කුමාර සනායකට කොහොමද එහෙම හැඟීමක් පහළ වෙන්නේ? ඇත්තටම ඉන්දියාවට බ්ලැක්මේල් වෙලාද මේක රටේ ජනතාවගේ විරෝධත්වයක් තීද්දී සදානිම කරපු හැඳුනුම් පතක් දෙපාර්තමේන්තු සතුව තීද්දී තවදුරටත් මොකටද ඉන්දියාවත් එක්ක ඉන්දියාව මේකට ආධාරයක් දෙන්නේ? අනිත් එක මේ ණයක් නෙමෙයි. එතකොට ඒගොල්ලන්ට තියෙන පුදුම මේ කැක්කුමක් තියෙනවා මේ බයෝමැට්‍රික් ටික අපේ රටේ අයගේ එතනට ගන්න. අන්‍ය අවශ්‍යතාවය තමයි මිස් කරන්නේ. ඉන්දියාවට මේක හදලා දීලා නැහැ. ඉන්දියාවේ ජනතාවගෙන් මෙහෙම දේවල් අතිවිශාල ප්‍රමාණයක විශාල ප්‍රතිශතයකට මෙහෙම දේවල් හදලා නැහැ. මේක ලෝකේ මේ මේ නැති දේවල් තමයි මේ කියන්නේ. ලෝකේ මේ රටවල් 16ක තියෙන ඒවා මේ චීනේ, උතුරු කොරියාව වගේ අර ත්‍රස්තවාදී රාජ්‍යයන් තියෙන දැන් ඔය ඇමරිකාව වගේ අනිත් මිනිස්සු ගැන හොයලා බලන ඒ වගේ රාජ්‍යයන් වල තියෙන අරාබියේ දන්නවනේ ඒ වගේ ප්‍රජාතන්ත්‍රය හැරිච්ච රටවල් වල තියෙන දෙයක්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හොසි කරන්න අපේ රටේ ජනතාවගේ ජයමිතික දත්ත පාවල දෙන්න හදනවා. එතකොට තමයි මිලින්ද රාජපක්ෂලා මේ මේක පටලගෙන ඉන්නේ. ඒගොල්ලෝ හත්පොලේ ගාගෙන ඉන්නේ මෙතන. ඒගොල්ලෝ මේක ගැන කියවීමක් නැහැ. ඒගොල්ලන්ට ඉන්දියාවට මේක දෙන එක ගැන විරුද්ධ වීම හැකියාවකුත් නැහැ. මොකද මේක ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක. ඒගොල්ලෝ ගෙනා ප්‍රොජෙක්ට් එක. නමුත් ඔය ජනාධිපතිවරු පස් දෙනාම ලංකාවේ තියෙන ජනතාවගේ ස්වාධීත්වය හෝ වේවා ඒ විරෝධය ජනතාවිතුරගෙන විරෝධය මත පදනම්ව හෝ ජාතික ආරක්ෂාව ස්වාධීභාවය ජනතාවගේ පෞද්ගලිකත්වයේ කියන දේවල් වෙන රටවල් පාවා දීමේ වැඩක යෙදුන්නේ නැහැ. මේක කතාව අහන්න මේක ගැන හොඳටම ඔබට ඉගෙන ගන්න ඕන නම් අනුර කුමාර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයා වෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කරපු කතාවක් තියෙනවා. විනාඩි 34ක ක්ලිප් එකක් තියෙනවා YouTube එකේ. ඒක අහන්න. එතෙන්දී අනුර කුමාර දිස්ත්‍රික්කයේ ඉතා පැහැදිලිව ඔහු කියනවා මේක දත්ත මත දිවන ලෝකයක් තියෙන නිසා අපේ දත්ත කිසිම රටකට අපි දෙන්න දිවි හිමෙන් විරුද්ධ වෙනවා කියන ප්‍රකාශය ඉතා මේ ගැඹුරින් කියන පුද්ගලෙක්. ඉතින් ඒක අහන්න මම ඉගෙන ගත්තේ අනුර කුමාර දිස්ත්‍රික්ක සහෝදරයාගෙන් තමයි. ජයමිතික දත්තයන් පිළිබඳ ඒකේ තියෙන විරෝධය ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඔහුගෙන් තමයි මම ඉගෙන ගත්තේ. මම මේක ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. ඒ කතාවෙන් තමයි මම ඉගෙන ගත්තේ. එදා ඉඳන් ඔහුගේ කතා පදනම් වෙලා තමයි මම මේ විරෝධය දක්වන්නේ. එහෙම නැත්නම් මේක මගේ සිතුවිල්ල නෙමෙයි. මේක අනුර කුමාර දිස්ත්‍රික්ක ගරු ජනාධිපතිවරයාගේ සිතුවිල්ලක්ම පමණයි පැතුම්.
0: නෑ අනුර කුමාර දිස්ත්‍රික්ක ජනාධිපතිතුමාගේ සිතුවිල්ලක් නෙවෙයි මේක. ජනාධිපති වෙන්න කලින් එතුමා විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නකොට
1: මගේ විරෝධය තියෙන එතන.
0: ඔව් හොඳයි. අපි මේ දැන් මට පුංචි ගැටලුවක් තියෙනවනේ කණී. කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමා ඇතුළු අනිකුත් කණ්ඩායම් චන්දර කලින් කරපු ප්‍රකාශ සහ චන්දෙන් පස්සේ කරන ප්‍රකාශ වල පරස්පරතාවයක් තියෙනවා කියලා ඒ අයත් පිළිගන්නවා, අපිත් පිළිගන්නවා. ඒක මුළු හැමෝම පිළිගන්නවා. චන්දර කලින් විතරක් නෙමෙයි සමහර වෙලාවල් වලදී චන්දෙන් පස්සෙත් කරපු ප්‍රකාශ සමාන දෙකකින් මාසිකින් මාස 3-4කින් වෙනස් කරනවා. හොඳම උදාහරණයක් තමයි බිමල් රත්නායක මහත්මයා. පසුගිය දා පාර්ලිමේන්තුවේදී කියලා තිබුණා ශානිමත් රවිවත් මේ පොලිසියේ මුල් පුටු වලට දාලා මේ පාස්කු පරීක්ෂණ වලට ඔවුන්ව දාන්න ඕන කියලා කිව්වේ කාදිනල්තුමා සහ කතෝලික ප්‍රජාව කියලා. නමුත් එතකොට කාදිනල්තුමා නියෝජනය කරන කතෝලික ප්‍රජාවේ නායකයෙක් එතුමා කියනවා නෑ අපි එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. ඊට පස්සේ බිමල් රත්නායක ඇමතිතුමාගෙන් අහුවම කියනවා නෑ මමත් එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. හැබැයි එකම දේ එතුමා කියපු එකේ හඬපටියක් තියෙනවා. එතනදී බිමල් රත්නායක මහත්මයා ආයමත් අතාවක් පොඩ්ඩක් හිර වෙන තැනක් එනවා කණි. ඒකට තමයි ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අර ඒ මාධ්‍ය සාකච්ඡාවේදී යම්කිසි මාධ්‍යවේදී කහනවනේ කතෝලික පූජකතුමාගෙන් ඔබලාගෙන් ඉල්ලීමක් කරාද කියලා. එතකොට ඒ පූජකතුමා කියනවා නෑ අපි එහෙම කිසිම ඉල්ලීමක් කරේ නැහැ. රවිවවත් ශානිවත් ඒ තනතුරු වලට දාන්න කියලා අපි කිසිම ඉල්ලීමක් කළේ නැහැ. හැබැයි අපි ඉල්ලීමක් කළේ ඉස්සර හිටපු අයම දාලා මේ වැඩේ කරන්න කියලා. එතකොට ඉස්සර හිටපු කවුද හිටියේ? රවිහා ශානි. එතකොට ඒ නොකිය කියලා තියෙන්නේත් රවිහා ශානි වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් බිමල් රත්නායක මහත්මයා පිළිගන්නවා නෑ එහෙම කිව්වෙත් නැහැ කියලා. ඉතින් මේක හරි උබ්බතෝ කෝටික ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා ප්‍රකාශ පිළිබඳව අපි ඊතරම්ම තැකීමක් කරන්න ඕනේ නැහැ. මොකද ප්‍රකාශ කියන දේවල් අපිට අදාහෙන එක නෙමෙයි හිට ඇහෙන්නේ. අර කොට්ටච්චි අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය කිව්වා වගේ බොරු කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඉතින් ඒ අයිතිය අපි දකිනවා. ඉතින් ඒ අයිතිය දකින්න නිසා සමහර විටකදී අපි බලාපොරොත්තු වෙන ප්‍රකාශවල තියෙන්නේ ඇත්තම නොවෙන්න පුළුවන්. හොඳයි අපි අද ප්‍රධාන මාතෘකාවට යන්න ඕනේ. ඒ තමයි විපක්ෂයක කාර්යභාරය. සහ ලංකාවට විපක්ෂයක් තිබෙනවාද? ලංකාවට විපක්ෂයක් අවශ්‍යද වගේ කාරණාව. ඒක තමයි අද දවසේදී අපි කතා කරනවා කියලා කිව්වේ. මම මිලිගෙන් ප්‍රශ්නයක් අහුවා මිලින්දගෙන් විපක්ෂය ගැන. එතකොට ඔහු කිව්වා 150ක් ඒකට එකඟ වෙනවා කියලා. ඔබ කොහොමද ඒකට එකඟ වෙන්නේ? ඉතුරු 150 ඔබ එකඟ වෙනවද?
1: නෑ මම නම් එකක වෙන්නේ නෑ. මිලින්ද කියපු ඒ ප්‍රශ්නෙට මිලින්ද රාජපක්ෂ කිව්වා මට අහුණා 150ක් එකගයි විපක්ෂයක් නැහැ කියන එක ගැන. ඉස්සෙල්ම අර විමල් රත්නායක ඇමතිවරයා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය ඇත්තම මම ඒ ගැන අධ්‍යයනයක් කරේ නැහැ. සමහරවම ඒක දැක්කේ නැහැ එහෙම කරා කියලා. සමහරට අර විමල් රත්නායක
0: කියන්නේ
1: ඒ කියන්නේ එහෙම ප්‍රකාශයක් කරා කියන එක ගැන මේ මම වීඩියෝ පටියක් මුකුත් දැක්ක නිසා සමහර ඒක අදහසක් කියන්න බෑ. නමුත් මට නිකන් මෙහෙම දෙයක් හිතෙනවා විමල් රත්නායක කියන්නේ මේ සාමාන්‍යයෙන් ජාතික දන්බලගේ ආණ්ඩුව. දැන් අපි ජාතික දන්බලගේ ආණ්ඩුව කියලා ගත්තොත් එහෙම එතන ඉන්නේ විමල් රත්නායක විතරයි. ඉතින් මේ මිනිස්සයා තමයි මේක මොකක් හරි දැන් මේ හතර ඝාතේ වැටලා තියෙන එක තනියම ඇදගෙන යන්නේ පාර්ලිමේන්තුවේ ෆයිට් එකක් දෙනවා. ඒතකොට එයා කරන අමාත්‍යංශවල කරනවා, බස් ගේනවා, මේ මොකද බස් වල පේන්ට් කරනවා, යෝමයා කර කර යනවා. ඉතින් එහෙම අර තනි ආණ්ඩුවක් තනි මිනිහෙක් ඇදගෙන යද්දී ඉතින් සමහරලට ඔක අවලාදයක් ගහුවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක මම දකින්න තුමට ඒකන අදහසක්
0: නැහැ. එහෙම දෙයක් කිව්වයි කියලා ඒක පැහැදිලිවම තියෙනවනේ කණි. ඒ කියන්නේ පැහැදිලිවම තියෙනවා පාර්ලිමේන්තුවේ එතුමා ප්‍රකාශයක් කරනවා. කාදිනලතුමා සහ කතෝලික ප්‍රජාව තමයි ඒ ඉල්ලීම කරන්න කියලා. ඒ ප්‍රකාශයේ උපුටා දක්වමින් තමයි මාධ්‍යවේදීන් මේ කතෝලික පියතුමකින් අහන්නේ මේ ප්‍රශ්නේ.
1: මෙහෙම දෙයක් තියෙනවා පැතුම්. දැන් ඔතන වෙලා තියෙන්නේ මේ පරීක්ෂණ මේ සැලේ සම්බන්ධයෙන් හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක එක එක එකව කිය කිය නැතු ඉන්නවා නම් මේ පරීක්ෂණ වලට ලොකු සහනයක් ලැබෙවි. ඒක කරගෙන යන්න දෙන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන ඔන්න ප්‍රකාශ හරහා එක එක්කෙනා කරන පරස්පර විරුද්ධ ප්‍රකාශ නිසා වෙන්නේ අපිට සැකයක් ඇතිලා තියෙනවා මේ කරන්නේ මාධ්‍ය සම්දර්ශනයක්ද කියලා. අර මිලින්ද කිව්ව කතාවේ යම්කිසි සත්‍යතාවයන් දැන් ජනතාව තුලට කාබෙදින් යනවා. ඒව කාබෙදලා කාබෙදෙන්න පටන් ගන්න තියෙනවා. දැන් වෙන්නේ මාධ්‍ය සම්දර්ශනයක්. දැන් ඔය එතන ඔහු තර්කයක් මතු කරා පාස්වර්ඩ් එක සම්බන්ධයෙන් සලේගේ. එතකොට ඔහු කියන්නේ ඒව එයා රිටයර් වෙනකොට ඔක්කොම දීලා ගියා. ඊට පස්සේ මේ පෞද්ගලික දේවල් කිසි කෙනෙක්ගේ හැම දෙන්න අවශ්‍යතාවයක් නැහැ නේද? උසාවි නියෝගයක් ගන්න ඕනේ. උසාවි නියෝගයක් ගන්න නැත්තේ ඇයි කියලා අහුවා මිලින්ද දුන්න උත්තරය තමයි උසාවි නියෝගයක් ගන්න මේගොල්ලෝ යන්නේ නැහැ. මේකක් උසාවියෙන් දෙන්නේ නැති නිසා කියලා. ඉතින් ඒක තාර්කිකයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙන්න මේ මම දැක්කට කළුතර පැත්තේ නවක මන්ත්‍රීවරියම් ගිහිල්ලා ඉවරලා මේ ලෝ රහක් නැතුව මේ ඔය සලේලා ගැන අරවා මේ ප්‍රකාශන මම හිතන්නේ ඒගොල්ලන්ට එහෙම දේශපාලන දැනුමක් නැහැ. උසාවි අධිකරණික ක්‍රියාවලියක ගැන මයික් එකක් දැක්ක මම ගිහිල්ලා කියන්නේ ඒ පරීක්ෂණයක කරගෙන ආවි. ඒක ඇස්සේ දැන් අනිවාර්යයෙන්ම අපිට එක දෙයක් පැහැදිලි පීටී එක මේ ආණ්ඩුව හදන උපක්‍රමය මට තේරෙන මගේ දේශපාලනය අනුව මට තේරෙන දේ තමයි මේගොල්ලන්ට මේ පාස්කු ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් මම අභියෝග කරනවා ජනාධිපතිවරයාට සහ 159 රැකියාවක් තියෙනවා නම් සලේට මුවා වෙලා පීටී එක අහෝසි කරන එක වලක් වගෙන පීටී එක කිය කී නැතුව PhD එක ගෙන්න නැතුව තමන් මැතිවරණ ප්‍රකාශයේ මට මතක හිටියට 138 වෙනි පිටුවේ තියෙනවා අර මොකද්ද පොසත් රටද මොකද්ද කියලා හදපු එකේ ජාතික ජන බලවේගයේ බලයට ආවට පස්සේ පීටී එක අහෝසි කරනවා කියලා කොන්දක් තියෙනවා නම් සලේව පෙන්නලා පීටී එක තියාගෙන ඉන්නේ නැතුව PhD එක ගෙන්න නැතුව හැකියාවක් තියෙනවා කොන්දක් තියෙනවා නම් පුළුවන් නම් පීටී එක අහෝසි කරලා පෙන්නන්න. මේ යන්නේ වෙන කතන්දරයක්. මෙතන ඇහිලා පාස්කු වල සාධාරණයක් වේද කෙනෙක් ගැන ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. මේගොල්ලෝ මේක හරහා දැන් ඔය ජනතා මිතුරුනේ ඉන්නවනේ පෝෂන්ටන් බලකයි කියලා එකක් Facebook වල ඒගොල්ලෝ හදන තර්කය තමයි පීටි එක නැත්තම් කොහොමද මේ මිනිස්සු තියාගන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ වෙන පොලිටිකල් ඩීල් එකක්ද, ගේම් එකක්ද? මේගොල්ලෝ මේ කරන්නේ මාධ්‍ය සම්දර්ශනයක්ද? ඒක ඔප්පු කරගන්න ඒ නැගෙන චෝදනා ඔප්පු කරගන්න තියෙන හොඳම එක තමයි ඔයලුගේ 159 මේ පාවිච්චි කළා තමන් මැතිවරණ ඉස්සල දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. ලංකාවේ තියෙන නීති පද්ධතියන් ඕනෑ තරම් ඇති මේ වගේ පරීක්ෂණ කරගෙන යන්න. මේක ජර්ජ් අවද්දන්ලා ගෙනහල්ලා වැඩිම බැටකේ ජනතාව ඉදිරිමුණ. ඉතින් ඒක ඇස්සේ තියෙන මේ සෙල්ලම මං හිතන්නේ මේක අවසානයේදී නිකන් උසාවිය අධිකරණයේ තියෙන මේ ක්‍රියාවලියක් නිසා අපිට ප්‍රතිඵල කියන්න බෑනේ. එහෙම නුත් එම අර ගල්ලංගුරු කොමිසම මාස්තුරින් අර නිදොස් කර එහෙම වුණාද මන් දන්නේ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර හිරු එකට එන්තර වාසි හරියා වගේ වෙන්න ලාල්කාන්ත ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා අධිකරණයේ තියෙන දේවල් ගැන අපිට පෙර තීන්දු දෙන්න බෑ. නමුත් දේශපාලනිකව හැංගීමක් ඇති වෙන්න තියෙන මට තියෙන අයිති දැන් PhD කවත් ඒ අයිති මට නැති වෙනවා. ඒකත් හරි වැදගත්. දැන් ඒත් මට මේ තියෙන සිතිවිල්ල මට මේ සිතලා දෙයක් කියන්න තියෙනනේ මේ අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා මේ PhD කියන එකේ මේ ඊළඟ මර්ධන පනතෙන් මේ ආණ්ඩුව හොසි කරන්න යනවා. ඒ නිසා මේ සලේ ඔහේ හිටපු ආවේ පුළුවන් නම් තමන් මැතිවරණ ජනතාවගේ ඡන්ද ගන්න පොරොන්දු වෙච්ච විදිහට පීටි එක අහෝසි කරලා පෙන්නන්න PhD එක ගේන්න එපා අර්ධන මර්ධන අනපනත් අහෝසි කරන්න ඒක තමයි මේ මම හිතන්නේ අපි කරන යෝජනාවයි සම්බන්ධයි ඔය කියන්නේ ඔය ප්‍රශ්නට තියෙන උත්තරේ
0: අපි අර විපක්ෂ කණ්ඩායම් ගැන කතා කරන්න යමු ඊට කලින් මේ යම් කිසි දෙයක් තියෙනවා මේ අපි විසඳාගෙන යන්න ඕන ඉස්සරහට ඒ තමයි අපි දැන් මේ බොහෝ දේවල් ගන්න සමාජ මාධ්‍යන්නේ එතකොට මේ සලේගේ ප්‍රශ්නය හෝ මොන යම් ප්‍රශ්නයක් අපි කමු ගාර ඊට ඉස්සෙල්ලා මනම් peeri කියලා හිටියා ඊට ඉස්සෙල්ලා වෙන එක්කෙනෙක් හිටියා මේ හැමෝම රහස් පොලිසියෙන් එක් කරගෙන යන්නේ අපිකට රහස් පොලිසිය කියලා කියන්නේ පොලිසිය රහස් නිසා ඒ කියන්නේ මේ පොලිසියට අපි ගිහිල්ලා කරන දේවල් පොලිසිය විසින් කරන දේවල් හැම දෙයක්ම රහස්‍යභාවයකින් කරන්න ඕන නිසා නමුත් සලේ වමාරයි මනම් peeri වමාරයි අර ගෑනු කෙනෙක් එක් කරන් ඇවිල්ලා ඇය වමාරයි මෙන්න මෙහෙම ලියලා කියලා මේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා. මේවා මේ ප්‍රචාරය කරන්නේ පොලිසියෙන් නෙමෙයිනේ. පොලිසියෙන් කියන්නේ නැහැනේ සලේ වැමෑරුවත් පොලිසියට කියන්න අයිතියකුත් නැහැ. මොකද ඒවා රහස් පොලිසිය ඒ වෙවිලා නඩු වකට සම්බන්ධ දේවල් ප්‍රකාශන. නමුත් ඒවා මෙහෙට එනවා පිටරටවල් වලට යනවා වමාරයි අර මේ අය හදන්නේ සමාජ මාධ්‍ය හරහා මේ යම්කිසි මතයක් නිර්මාණය කරලා බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන්න. සමාජ මාධ්‍ය හරහා විශේෂයෙන්ම Facebook වගේ තැනකදී රැල්ලක් නිර්මාණය කරන එක ගැන මටවත් කණහිටවත් ටියුෂන් දෙන්න ඕනේ නැහැ කවුරුත් නේ අපිට පුළුවන් නේ රැල්ලක් ඕනනම් අපිට ඕන විදිහට නිර්මාණය කරලා ඒ රැල්ලක් යවා ගන්න මුළු ලෝකේ පුරාම ඉතින් එතකොට අන්න ඒ ක්‍රමවේදය තමයි බොහෝ අය භාවිතා කරන්නේ ඒ නිසා මේ පාසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ අහන අය මේ වැඩසටහන බලන අය දකින කියන කාරණා 99%ක්ම බොරු සත්‍ය කාරණා පොලිසිය ඇතුලේ තියෙන්නේ. ඒ පොලිසිය ඇතුලේ තියෙනවා කිසිම හේතුවකින් එළියට එන්නේ නැහැ. දැන් ওই පාස්වර්ඩ් ප්‍රශ්නේ වුණත් ඒවා මම හිතන්නේ මේ නිර්මාණ කරනවා. ඒවා නිර්මාණ කරයින් පස්සේ පොලිසියට සිද්ධ වෙනවා ඒවට උත්තර සපයන්න. මොකද මිනිස්සු පොලිසියෙන් අහන නිසා. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. වැඩසටහන අහන අයට, වැඩසටහන බලන අයට. ඒ ඉල්ලීම තමයි ඔබ මේ Facebook එකේ එහෙම නැත්නම් ඔබගේ අනිකු සමාජ මාධ්‍යවල ඔබට ලැබෙන ප්‍රවෘත්ති විශ්වාස කරන්න යන්න එපා. ඒවා මම් වගේ එහෙම නැත්නම් කණී වගේ එහෙම නැත්නම් වෙනත් කෙනෙක් වගේ අය නිර්මාණය කරලා ඝන පිහිටවල ඇත්ත වගේ ප්‍රකාශ කරලා එළියට දාන ඒවා. ඉතින් අපි ඒව අල්ලගෙන යනවා පිටිපස්සෙන් ඊට පස්සේ ඒක ගිහිල්ලා තව කෙනෙක් ෂෙයා කරනවා ඊට පස්සේ ඒක ගමේ ගොඩේ වෙළඳපොලේ ඩිනර් ඩාන්ස් එකේ හැමතැනම කතා කරනවා. මේකෙන් ඇත්තටම අපහසුතාවයටපත් වෙන්නේ ඒ ප්‍රවෘත්තිය ගිහිල්ලා කාට හරි කියන කෙනා විතරයි. මොකද ඇත්ත දන්න කෙනා දන්නවා රහස් පොලිසියේ තියෙන කාරණාවක් කිසිසේත්ම එළියට එන්න විදිහක් නැහැ කියන එක. හොඳයි අපි යමු අපේ විපක්ෂ කණ්ඩායම් සම්බන්ධයෙන්. මිලින්ද කිව්වා ඔව් විපක්ෂයට 50%ක් පණමදි කියලා. ඉතුරු 50% ඔබේ අතේ තියෙන.
1: ඔව් මෙහෙමයි දැන් මම මිලින්දත් එකක වෙන්නේ නැහැ. මොකද 50%ක්වත් විපක්ෂයක් නැහැ. විපක්ෂයක් නැති වෙන්න හේතුව ඇහිලා මේ විපක්ෂය ඇතුලේ තියෙන දැන් ওই මිලින්ද කියන විදිහට එක එක මතවාද වගේවා නෙමෙයි. එකක් තමයි අපි දන්නවා මේ ජාතික ජනබලගේ ආණ්ඩුව තනිකර රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල එක තමයි මේ ගමන ආර්ථික වැඩපිළිවෙල අරගෙන යන්නේ. එතකොට තමන්ගේ වැඩපිළිවෙල කියන්නේ තමන්ගේ කලිසම අගේට ඇඳගෙන තමන්ගේ වගේ යනකොට විපක්ෂයට කරන්න තියෙන අන්න මගේ කලිසම ඇඳගෙන යනවා කියන එක මිසක් ඊට එහා පැත්තේ ඒගොල්ලන්ට මේකට වෙන උත්තරයක් හොයන්න විදිහක් නැහැ. කියන්නේ ඔය පොහොට්ටුව කියලා කිව්වත් එහෙම නැත්නම් මොකක්ද අර සජබේ කියන එක කිව්වත් ඔය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන පක්ෂය රනිල් වික්‍රමසිංහ නම් බොහොම සන්තෝෂෙන් ඉන්නේ මේ පාලනය ගැන වෙන්න ඕනේ එහෙම වෙන්න එපායි. ඒ නිසා මේ 100%ක්ම කියන්නේ අනිවාර්යෙන්ම මිලින්ද කිව්ව 50% විපක්ෂය කියන එකක් ලංකාවේ නෑ. 100%ක්ම විපක්ෂයක් නැහැ. තියෙන්නේ ආණ්ඩුවක් විතරයි. මම දැක්ක බොහොම සමහර මත සකසන්න දේශපාලන ව්‍යාපාර දැන් අලුත් විපක්ෂ නායකයෙක් පත් කරගමු අලුත් විපක්ෂයක් පත් කරගමු වගේ කතා ටිකක් කියනවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා පැතුම්. මේක මම කැමතිම දේ තමයි මේ විපක්ෂයක් නැති නිසා මෙන්න මේ රික්තය ජනතාව විසින් ප්‍රවෘමින් ඉන්නවා. ඒ කියන්නේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට ජනතාවත් එක්ක ප්‍රශ්නවලට අභිමුඛ වෙන්න. මොකද විපක්ෂය දැන් රටේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නැහැනේ. දැන් අපි ওই කතා කරපු ජෛවමිතික දත්ත පිළිබඳ ප්‍රශ්නේ ආවොත් එහෙම ඒ ප්‍රශ්නේ ඇහිලා තියෙන වෙලාවේ ඒකට නාමල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාසවත් කවුද අනිතාදී රනිල් වික්‍රමසිංහව චම්පික රණවකවත් ඒකට විරුද්ධව කතා කරන්නේ වචනයක් අත මොකද ඒක ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ඒගොල්ලන්ගේ ජනාධිපතිවරු පස් දිනකට කරගන්න බැරි වෙච්ච ප්‍රොජෙක්ට් එක ඒ නිසා ඒකදී ජනතාවට තමයි ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න වෙලා තියෙන ඉතින් ඒක ඊට හොඳ ප්‍රවණතාවය ඉතින් එතෙන්දි තමයි දැන් අර ලෝකයේ ප්‍රවණතාවයක් ඇහිලා තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ පාව පැනනගෙන එක මේ ප්‍රධාන දේශපාලන ව්‍යාපාර කියන ඒවා දැන් ශූන්‍ය වෙමින් යනවා ඒවට තියෙන ඉඩ කඩ අහිරලා යනවා ඒ වෙනුවට ওই කැරපොතු පක්ෂය වගේ වරින්දි අපි පැනනගින ඒ වගේ ඒවා එක හේතු සිද්ධීන් මුල් කරගෙන එක පුද්ගලයෝ කුඩා දේශපාලන කණ්ඩායම් හදනවා ඒව මතවාද බවට පත් වෙනවා ඒව හරහා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් ඒ වගේ තිබුණා අපි කියන්නේ ජාපය හෝ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වේවා සම සමාජ පක්ෂය හෝ වේවා ජනතා විමුක්ති පෙරමුණ ඒවා ඒ දේශපාලන ව්‍යාපාරයන් බොහොම ඉක්මනින් ජනතාව අතරින් විමුක්ත වෙලා යනවා ඉතින් මේ තියෙන ක්‍රමයට මම හරි කැමතියි මොකද මේ අස්සේ විපක්ෂ නායකයෙක් ඇත්තටම අවශ්‍ය නැහැ පොල් පිටින් කපා ගන්න පුළුවන් වර්ගයේ විපක්ෂ නායකයෙක් ලංකාවේ ඉන්නේ මෙලෝ රහක් නැති කිසිම ආණ්ඩුව මේ ආණ්ඩි පැවැත්ම තියෙන්නේ ඇත්තටම කියනවා නම් අර මිලින්ද එක තැනක වචනයක් පාවිච්චි කරලා අනුර කුමාර දිසානායක හරි වාසනාවන්තයි කියලා ඒ වාසනාවන්ත අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වාසනාව තියෙන්නේ සජිත් ප්‍රේමදාස කියන පොල් පිටාතේ ඒ කියන්නේ මෙලෝ දෙයක් මේ ආණ්ඩුවට එරෙහිව කිසිම රැඩිකල් තීන්දුවක් තීරණයක් ගන්න නැති ළමා මනස සංවර්ධනයේ වෙච්ච නැති මිනිස්සෙක් රටේ විපක්ෂ නායකය හරියට පත් වෙලා ඉන්නවා නාමල් රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඇත්තටම තමන් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ජනතාව අතරට යමින් කයි කතන්දර කියක ඉන්නවා ඔහු හිතනවා යම්කිසි ජනතා රැල්ලක් හැදුනොත් එහෙම ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වන්න මොකක් හරි හදාගන්න පුළුවන් කියලා නමුත් අපි දැක්කර විමල් ඉරුවන්සල උදේගම්මම් පිල්ලා ගිහිලි වෙරලා සලේ සම්බන්ධයෙන් කරපු මේ උද්ඝෝෂණය මේක මේකෙන් බස් එකක් අරන් එනවා කිව්ව ගමන් මේ කටුව පිටියේ පැත්තෙන් පොරවල් ටික පැඩි අකුල්ල දාලා ආගියතන් නැහැ හොයාගන්නත් නැහැ ඒක ඒ අත්තාලේ උද්ඝෝෂණය නොන මෙතන උද්ඝෝෂණය ආගියතන් නැතිලා ගියා ඒක තමයි ඇත්ත යථාර්ථය ඒ නිසා මේ රටේ ජනතාවට අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා විශේෂම අරගලය ජන අරගලය තෝරගෙන ඒක ඒක ඩිරෙක්ට් ෆයිට් කරන්න ආණ්ඩුවත් එක්ක ඉතින් ඉතා හොඳ ප්‍රවණතාවයක් හැබැයි මේ වගේ තියෙනවා දැන් එහෙම මේ අරගල කරද්දි ජනතාව ඒ අරගලේ හරහා වුන් තීර්ණාත්මක දේශපාලන ව්‍යාපාරයක් එක ඒ කියන්නේ අරගලය හරහා ජන කියන්නේ ජයග්‍රහණ ලබාගත හැකි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ආණ්ඩු බල අරගෙන හරි පොරොන්දු ඉෂ්ට කරන දේශපාලන බලවේගයක් එක්ක එකතු වෙන්න ඕනේ එහෙම නැතුව ගියොත් එහෙම වෙන්නේ අර අරගලෙන් පස්සේ මේ පොරොන්දු 100,000 ගණක් දීලා බලයට ගත්ත ජාතික ජන බලවේගය වගේ සියලුම පොරොන්දු කඩ කරමින් ඉන්න දේශපාලන ව්‍යාපාරයකට බලය ගියාට පස්සේ ආයි හූල් හූල් ඉන්න සිද්ධ වෙන එක නිසා විශේෂයෙන්ම තමන් පෙනී ඉන්න තමන් අරගල කරන මොනෝhari වැඩසටහනක් තියනවා නම් ඒ වැඩසටහනේදී ඔහුන් නිශ්චිතවම විශ්වාස කරන්න ඕනේ බලයට ගන්න ඊළඟ දේශපාලන ව්‍යාපාරය තමන් අරගල කරලා මේ දිනාගත්ත හෝ මේ ෆයිට් කරන එක ලබා දෙනවා කියන එක. අන්න ඒක ඒ ඒ විශ්වාසය තියෙන දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතු වෙන එක තමයි විපක්ෂයක හැටියට ජනතාවට කරන්න තියෙන. එහෙම නැතුව දැන් මේ ඉන්න විපක්ෂයට තියෙන්නේ තම තමන්ගේ අර මිලින්ද කිව්වා ඒක ටිකක් හරියට කිව්වා තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න එක්ක තමන් හිරේ යන එක නවත්ත ගන්න. එහෙම නැත්නම් තමන්ගේ පක්ෂ නායකත්වය රැක ගන්න. එහෙම නැත්නම් දැන් සජිත්ලට කවුද රනිල් වික්‍රමසිංහලට තියෙන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන මෙදීම් බේර ගන්න. නේද? එතකොට විමල් ඉරුවන්සර හරි චම්පිකට හරි වෙලා තියෙන මොකක් හරි තැනක් හදාගන්න මොකක් හරි අපිට කියන්නේ ප්ලේස් වෙන්න මොනවර එකක් හදනවා. ඉතින් එක එක එදාට උදේට හම්බෙන දේ එදා වේලට අරගෙන යනවා. ඉතින් ආණ්ඩු හරි ලස්සනට මෙන්න මේ තියෙන මේ විපක්ෂයේ තියෙන මේ දුර්වලකම කියන එක පාවිච්චි කරමින් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට එහෙම හැමදාම සෙල්ලම් කර කර ඉන්න හම්බ වෙන්නේ නැහැ මීඩියා ෂෝදාගෙන. ඇත්ත විපක්ෂය දැන් මහපොලේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ඇත්ත විපක්ෂය කියන්නේ මහජනතාව මහජනතාවත් එක්ක ඒගොල්ලන්ට ළඟදීම උත්තර දෙන්න වෙන සිද්ධියක් ඒ වගේ වටපිටාවක් ගොඩනැගෙමින් පවතිනවා. මම හිතන ඒක ඉතාමත්ම සුබදායකයි.
2: අනේ ඇත්ත විපක්ෂයක් මහපොළවේ තිබුණාට ඒ කියන්නේ ඔබ කතා කරන්නේ ජනාරගල ව්‍යාපාරය සම්බන්ධයෙන් කාරණාවක් වෙන්නද කියලා මම විශ්වාස කරනවා. නමුත් මිනිස්සු එයාලා පිටුපස ඉන්නේ නැත්නම් මේක කරගන්න බැහැ නේද? ඒ නිසා ඒකට හේතුව තමයි අපි කියමුකෝ මෙහෙම දෙයක් දැන් ඡන්දයක් ගන්න එපා අනිවාර්යයෙන්ම ඡන්දයකට ගිහිල්ලානේ යම් කිසි ආකාරක බලයක් පිටවා ගන්න ඔබ තර්කයක් ගෙනේ එතකොට එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ 2-3 ඉඳලා කොහොම හරි අන්තිමට ජයග්‍රහණය කරානේ වගේ එකක් නමුත් එතනදී අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විදියට නෙමෙයිනේ ඔවුන්ට විශේෂයෙන්ම අර උපුල් නීතිඥතුමා වගේ අය උපදෙස් දීලා තිබුණා කියලා අපි දැක්ක පහුගිය දවස්වල තියෙනවා. දැන් මේක අපි වෙනස් කරන්න ඕනේ, වෙනස් කරලා වෙන නමකින් යන්න ඕනේ, වෙන වර්ණයක් අපි ගන්න ඕනේ. ඒ අනුව තමයි ජාතික ජන බලවේගය නිර්මාණය වෙන්නේ, ඒ අනුව තමයි රෝස පාටට යවෙන්නේ. මෙන්න මේ වගේ කාරණා දම් පාටට ඒ පාටකට යවෙන්නේ වගේ දෙයක්. ඉතින් මම මේ කියන උත්සාහ කරන්නේ පොළවේ කතා කරාට වැඩක් නැහැනේ, පොළවේ ජන සහභාගීත්වේ නැත්නම්. දැන් අනිත් කාරණාව මේ ප්‍රධාන පක්ෂ දෙකම එපා කියලා තමයි තුන්වෙනි පාර්ශවයක් අරගෙන ඉන්නේ. ඉස්සෙල්ලා සාකච්ඡාවේදීත් ඒක මතක් කරා. මේක ලංකාවට විතරක් නෙවෙයි, මේක මුළු ලෝකෙම දැන් ප්‍රවණතාවයක් බවට පත් වෙලා තිබුණා. ඔබත් වැඩසටහන ආරම්භයේදී මතක් කිරීමක් කළා. ඔස්ට්‍රේලියාවේ ලේබර් ලිබරල් මේ කණ්ඩායම් දෙකට එහාවට ගිහිලා පෝලින් හැන්සන් වගේ කෙනෙක්ගේ නමක් කියවෙන්න පටන් ගන්න තුන්වෙනි පාර්ශවයක් විදිහට. ඒක තමයි ලෝකේ පුරාම යන අලුත්ම ප්‍රවණතාවය කියලා. ඉතින් එතකොට දැන් ලංකාවේ ඒ අත්හදා බැලීම අපි කරානේ, තුන්වෙනි පාර්ශවයකට අපි දුන්නනේ. හැබැයි දැන් ඒ තුන්වෙනි පාර්ශවයේ ඡන්දෙට කලින් කියපු දේවල් නෙමෙයිනේ වෙන්නේ දැන් මේ වෙලාවේ. මිනිසුන්ට තේරෙනවා මෙතනත් ලොකුම වෙනසක් පේන්නේ නැහැ. වැඩිපුර දෙයකුත් තාම දැන් අවුරුදු දෙකමාරක් දෙකක් විතර ගිහිල්ලා තියෙනවා. එච්චරම ලොකු වෙනසක්, එච්චරම අර කියපු සිස්ටම් චේන්ජ් එකක්, එහෙම නැත්නම් අර මේක අනිත් පැත්ත පෙරලනවා වගේ වැඩක්, එහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් මිනිස්සු හිමින් ආයමත් වතාවක් අර පර්ණ පක්ෂවලට යනව නේද?
1: මෙහෙමයි දැන් ඒක තමයි තියෙන ප්‍රවණතාවය. කියන්නේ ඒගොල්ලෝ බලනවා දැන් ආයිසරය ගොඩ දාගන්න මිලින්දලා මොහොම කැපුවීමෙන් අර නාමල් රැසියුම් 1000කට යනවා වගේ එකක් කියලා කිව්වේ. ඒගොල්ලෝ උත්සාහ කරනවා හැම කැපුවීමක් කරන්න. එතකොට ඒක නෙමෙයි උත්තරේ කියන එක. විශේෂයෙන්ම අනිත් දේශපාලන කණ්ඩායම් වලට මේකට ඇත්ත විකල්පයක් වෙන දේශපාලන ව්‍යාපාර වලට ඒක උත්තරයක් නෙමෙයි කියන එක ජනතාවත් එක්ක සාකච්ඡාවකට
2: යන්න ජනතාව විශ්වාස කරයිද කණි? දැන් එකපාරක් අර බැට කාලා නින්නේ විශ්වාස කරලා.
1: ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඒක තාර්කිකයි. කියන්නේ ජනතාව තවදුරටත් විශ්වාස කරන්නේ එක ගැන ප්‍රශ්නයක් මතු වෙනවා. උණුත් එකයි මුණුත් එකයි එහෙම කිව්ව තොපිත් එපයි එකයි කියපු තැනට දැන් ජනතාව හැඩ ගැහෙමින් ඉන්නවා. ඒක හරි විශේෂිතයක්. ඒක තමයි නරක දෙයක්. ඉතින් මම හිතන්නේ මේ ජාතික ජනබලයේ ආණ්ඩුව විසින් කරන ලද ලොකුම මේ තක්කඩිකම. ඒක අපි දේශපාලන වචනයක් හදකද තක්කඩිකම. ඒක තමයි විශේෂයෙන්ම සමාජවාදී පිළිබඳ රටේ මිනිසුන්ගේ තිබු විශ්වාසය එහෙම් පිටින්ම සමතලා කරලා දැම්ම සමාජවාදී ගොඩනැගීම කියන එක ලෝකයේ සමාජවාදී කඳුර ඉතාමත්ම නරක තැනදීදී මම අර පොලින් හැන්සන් ගැන කතා කරද්දී කිව්වා අපි ඉන්නේ නරක හන්දියක කියලා. අපි හන්දියකට ඇහිලා ඉන්නවා. අපි ඒ හන්දියේදී අර ඇංගල්ස් කිව්වා වගේ අපි නේජ්ජත්ය සහ සමාජවාදී කියන දෙකෙන් එකක් තෝරගන්න ඕන තැනදී අපි ඉන්නේ මේ නේජ්ජත්ය කියන තැන. ඒක තමයි ওই ගාසර බෝම්බ දාන ඒවා ඉරානයේ යටත් කරගන්න හදන ඒවා ওই ওই සිද්ධිත් එක්ක එන්නේ ඒවා. ඒ තත්ත්වෙ මේ පොලින් හැන්සල හැදින්නේ තේකට මං හිතන මුලින් අපි කතා කරපු දේ.
2: හැබැයි ප්‍රායෝගිකව මේ කරන්න පුළුවන් දෙයක්
1: නෑ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක ප්‍රායෝගිකව කරන එක තමයි අමාරු වැඩේ. දැන් ලේසි වැඩේ තමයි හැමෝම යෝජනා කරන්නේ. දැන් ඔය මේ යෝජනා ඔය රෝස පාට වෙන්න නම වෙනස් කරන්න
2: විපක්ෂේ ඉන්නකොට ලේසිනේ කණි, විපක්ෂේ ඉන්නකොට කියන්න ලේසි. දැන් ඒක තමයි තිබෙන වාසිය. දැන් ආණ්ඩුවක් කරනකොටයි විපක්ෂයක් කරනකොටයි විපක්ෂයට තියෙන වාසිය තමයි ඒක. ඩෙංගු අපි ගමු උදාහරණයක් විදියට. අණ්ඩු කුමාර දිසානායක මහත්මයා දැන් ඒ විපක්ෂ ඉන්න කාලේ මේ ඩෙංගු ගැන මහා විශාල විදියට කතා කරා. විජිත හේරත් ඇමතිතුමා ඒ දවස්වල විපක්ෂ මන්ත්‍රී වෙලා ඉන්නකොට මේ ඩෙංගු ගැන කතා කරා. කිසිම වැඩපිළිවෙලක් නැහැ කිව්වා අපේ රටේ පාලක පක්ෂයට හෝ එහෙම නැත්නම් නිලධාරීන්ට මෙච්චර ප්‍රමාණයක් මැරනවා කියලා ගණන් හිලව් ඉදිරිපත් කරමින් කරා. හැබැයි අද වෙනකොට දවසකට ඩෙංගු රෝගීන් මන්දන දහක් මුන් අහුවෙනවා. එතකොට කියන්නේ හඳුනා ගන්නවා. ඒකෙන් බොහෝ පිරිසක් අසාධ්‍ය වෙනවා. මරණත් විශාල පිරිසක් වාර්තා වෙලා තියෙනවා මේ ඩෙංගු වලටම නොවුනත්. නමුත් මේ හැම දෙයක්ම කියන්න ලේසි විපක්ෂ කණ්ඩායම් වල ඉන්නකොට. නමුත් ඒක කරන්න ගියාම ප්‍රායෝගිකව ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් දිට්ට සුලිකුණාට ඇවිල්ලා මාස ගාණක් ගිහිලා තියෙනවා. තාමත් කෝච්චි පාරක් නැහැනේ නුවරට යන්න. දැන් කිව්වේ දෙසැම්බරේ නත්තලට ද එහෙම නැත්නම් මම හිතා අලුත් අවුරුද්ද වෙනකොට කෝච්චි පාර හදලා ඉවර නොවේ. ඉතින් යථාර්ථය කියන තරම් ලේසි නෑ කරනකොට. ඉතින් ඒක ඔය අනිත් කණ්ඩායම් වලටත් පොදුයි.
1: ඔව් මෙහෙමයි. දැන් පොදු වෙන්නේ දේශපාලන ව්‍යාපාරය බ්ලැක්මේල් වුණාට පස්සේ තමයි ඔය தත්ත්වෙ මුදා වෙන්නේ. මම විශ්වාස කරන ජාතික ජනබල වේගය යම් කිසි දෙක ඉන්දියාවට බ්ලැක්මේල් වෙලා කියලා. ඒකෙන් දැන් අපි ඇත්ත කතා කරන්න ඕනේ මේ ග්ලෝබල් පොලිටික්ස් කියලා එකක් තියෙනවා, ග්ලෝලීය දේශපාලනය කියලා එකක් තියෙනවා. දැන් ලෝකයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය බැලුවොත් එහෙම මම දැක්ක මේ ළඟදී යුද්ධ තියෙන අස්සෙත් ඉරානයේ ඉතාමත්ම ඉහළ කඳු වැටියක ගිහිල්ල චීනය දුම්රිය ස්ථානයක් හදලා ඉවරලා ඒගොල්ලෝ ඒක දාලා තිබුණා මේ නිර්මාණයක් ගැන. එතකොට මම ඔක සැරේකුත් කිව්වා මහින්ද රාජපක්ෂ වගේ මිනිස්සෙක් ජනාධිපතිල හිටියන මෙලහට නුවරට කෝච්චිය ගිහිල්ලා කියලා. මොකද සමහර දේවල් මේ අපේ සල්ලි වලින් අපි කරනවා කියලා ඉවරලා නිකන් පොඩි සම්දර්ශන දදා ඉන්න පුළුවන්. නමුත් තාක්ෂණය කියන එක තවමත් අපි යකාපාලමට වැලි කට්ටල්ලා ඉන්නවද කියන එක ප්‍රශ්නෙට එහා පැත්තට ගිහිල්ලා තාක්ෂණය තියෙන රටවල් වලින් තාක්ෂණ අරගන්න ඕනේ. එහෙම අරගෙන ඉවරලා ওই දුම්රිය පාරවල් වගේ ඒවා හදාගන්න එක කරගන්න ඕනේ. දැන් ඉස්සර තිබුණානේ මේ පැතුම් ප්‍රශ්නය. ඉස්සර අපි චීනෙත් එක ණයක් ගත්තොත් එමේ ඒකෙන් ප්‍රතිසහතයක් උගන්ඩාවට යනවා කියලා නේ. කවුද එයාගේ නම? නිලන්ති කියලා නමක් නේ පානදුර පැත්තේ නීතිඥ නෝන කෙනෙක්. එයා කිව්වනේ මම දැක්ක කියනවා මට ඇහුණා ඒක කියනවා. එයා කියනවා රාජපක්ෂලා උගන්ඩාවට සල්ලි අරන් ගියා කියලා. එතකොට චීනෙන් ගත්ත ණය උගන්ඩාවට අරන් ගියා කියලා ඒගොල්ලෝ කිව්වා. දැන් එතකොට ජනතා මිත්‍ති පෙරමුණේ ඒ හොරකම් කරන පිලිස් නැහැ කියලා නේ. ඒගොල්ල බලයට ආවේ. එතකොට දැන් බය වෙන්න දෙයක් නැහැ ණය වෙන්න. ඒ කියන්නේ චීන හරහා ඒ ඩීල් එකක් දාගෙන රේල් පාරක් හදන එක හරි මොන හරි කන්ස්ට්‍රක්ෂන් වැඩ කරගෙන යන එක දැන් බය වෙන්න දෙයක් නැහැ ජනතාවට. මොකද ඩෙෆිනිට්ලි මේ ආණ්ඩුව හොරකම් කළා සල්ලි උගන්ඩාවට අරන් යන්නේ නැහැ කියන විශ්වාසයද? එතකොට ඇයි ඒගොල්ලෝ ඒ පහසුකම ගන්න දැන් කවුද රුසියාවේ බලශක්ති නියෝජ්‍යමතිවරයා ලංකාවට ආවා අපි තෙල් දෙන්නම් කිව්වා. ඇයි තෙල් ගන්නෙ නැත්තේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා අහනවා බලයට ආවොත් එහෙම කොහොමද වැඩ කරන්නේ මේ කියන දේ කරන්න නැතුව කොහොමද ඉන්නේ කියලා. බ්ලැක්මේල් නැතුව ඉන්න ඕන දේශපාලනයේදී. අන්න ඒකයි කියන්නේ. දේශපාලන පක්ෂයක් තමන්ගේ මතවාදය ඇස්සේ ඉන්නවා නම් ඒක ජනප්‍රියවාදී රැල්ලට නොගිහින් නිවැරදි දෙන ඉන්න ඕනේ. ඒකෙදි 1965 ජනතා විමුක්ති පෙරමුණ පිහිටෝලා ඒක බලය ගන්න වැඩේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට අර ආසනයක් දිනාගෙන ආසන තුනක් දිනාගෙන ආසන 16ක් දිනාගෙන ආපු ඒ ගමන ප්‍රතිපත්තිමය දේශපාලනයකට ඇහිල්ලා මේ ක්‍රම වෙනසක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුවක් පිහිටව ගත්තා නම් ඔයා ඔය අහන ප්‍රශ්නේ කවදාවත් අහන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ මේ බලයට ආවට පස්සේ මේවා කරන්නේ කොහොමද ප්‍රශ්න නම් කියන්න පුළුවන් උත්තර නම් කියන එක නෙමෙයි. දැන් නිකන් උදාහරණයක් ගන්නකෝ මේ පැතුම් ඔය අපි hina වුණානේ කවුද මේ සජිත් ප්‍රේමදාසට අර කාන්තාවන් සඳහා මාසික මේ අර පෑඩ් එක දෙන එක ගැන පෑඩ් මෑන් කියලා යාට කාඩ් ගැහුවා. දැන් ඉන්දියාව පකිස්තානය ඔය ආසියාතු රටවල් වල ඒ සඳහා ටැක්ස් එකක් අය කරන්නේ නැහැ. ලංකාවේ ටැක්ස් එක 147යි කාන්තාවන්ගේ පෑඩ් සඳහා. ඉතින් මේක අයින් කරන්න පුළුවන්. මේක සනීප ආරක්ෂක පිළිබඳ ප්‍රශ්නයක්. ඒක අයින් කරන්න පුළුවන්. ඒ පෑඩ් එකක් ගන්න බැරි නිසා පාසල් නැති දරියන් ඉන්නේ ගැන ලංකාවේ ඕනතරම් මාධ්‍යවල වාර්තා වෙලා තියෙනවා. ලංකාවේ ජනතාවගේ දැන් මේ ආණ්ඩුවම කියන සහ ලෝක සෞඛ්‍ය සංවිධාන කියනද නිරක්ෂය මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. හරිද? ඉතින් ආණ්ඩුව උත්තර දෙන්න. දැන් හොඳම උදාහරණය තමයි මේ ළඟදී මම දැක්ක ටීබී සරත් වගේ නමක් තියෙන මිනිස්සෙක්. ඇමති කෙනෙක්. මං හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යවරු පොළොන්නරුව අනුරාධපුරේ පැත්තේ මං දන්නේ කවුද කියලා. මට නමක් මතකයි. ඔහු මේ වීඩියෝ එකක් මං අද බැලුවා. ඔහු කියනවා ගොවියෝ කසිපු කසිපු බොනවා කියලා. කසිපු බීලා කෑ ගහනවා කියලා. ලාල්කාන්ති කිව්වා ගොවියෝ නෙමෙයි උද්ඝෝෂණය කරන්න වීමිල ඉල්ලලා මුදල සංවිධාන කියනද නිරක්ෂය මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. හරිද? ඉතින් ආණ්ඩුව උත්තර දෙන්න. දැන් හොඳම උදාහරණය තමයි මේ ළඟදී මම දැක්ක ටීබී සරත් වගේ නමක් තියෙන මිනිස්සෙක්. ඇමති කෙනෙක්. මං හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යවරු පොළොන්නරුව අනුරාධපුරේ පැත්තේ මං දන්නේ කවුද කියලා. මට නමක් මතකයි. ඔහු මේ වීඩියෝ එකක් මං අද බැලුවා. ඔහු කියනවා ගොවියෝ

සාමනෙන් ගොයන් ටිකක් වෙලා ශ්‍රින්ක අපේ මේ පැත්තේ තමයි උද්ඝෝෂණ ව්‍යාපාර පටන් ගන්න තියෙන්නේ. ආණ්ඩුවට එලා තියෙන්නේ ආණ්ඩුව මේ අර මරණ තුනක් උඩ පැණි කෑය වගේ වැඩක ඉන්නේ. ඒ කියන්නේ එකක් ඩඩ්ලි සිරිසේනලා ඇතුළු අය මාෆියා එක හාල් මාෆියා එක බේර ගන්න ඕනි. මෝල් හාරියු ටික ලොකු මෝල් කාරියු ටික බේරන්න ඕනේ. ඊට පස්සේ පිට රටින් ඉඳන් පකිස්තානෙන් හරි ඉන්දියන් එන හාල් ගේන ව්‍යාපාරිකයෝ ටික පසන් සමන සිංහලගේ ඒ ගජ මිත්‍ර ටිකත් ඒගොල්ලන්ට බේර ගන්න ඕනේ. එතකොට ගොවියවත් බේර ගන්න ඕනේ. මේ තුනම කරන්න බැහැනේ. මේ තුනම දොන්නම් දොන් සිමයි නම් සිමන්. ඒක තමයි අපි කියන්නේ ක්‍රම වෙනසක් අවශ්‍යයි. ඔයා කියන කතාව 100%ක් හරි. අන්න ඒකයි කියන්නේ දැන් දේශපාලන ව්‍යාපාරයේ බලයට ආවට පස්සේ ජනතාවගේ පැත්තේ ඉස්සෙල්ලම හිට ගන්න ඕනේ. ජනතාවගේ පැත්තේ හිටගත්තට පස්සේ ওই ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පුළුවන්. ඉතින් කොහේ හරි රටකට බ්ලැක්මේල් වෙලා ඒ දෙනු ගිවිසුම් රටර පෙන්නන්න නැතුව ගිවිසුම් හතක් ගහලා මං ගිරන මට නම් 250% ෂුවර් ජනාධිපතිවරයවත් ওই ගිවිසුම් කියලා නැහැ කියන එක. ඒක ගැන මට වැඩි විශ්වාසයක් තියෙනවා. නැත්නම් ජනාධිපතිවරයා කියන්න පුළුවන් නෑ මං කියෝලා තියෙනවා ඔන්න ගිවිසුම් ටික මෙන්න මේවා තමයි කාරණා කියලා. ඔහු කියෝලා නැති නිසා ඌටත් මේක ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා. මං දන්නේ ඒක ඔන්නම් ජනාධිපතිවරයා නිවැරදි කරගන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා නම්. ඉතින් ඒ වගේ ගිවිසුම් ටිකක් ගහලා තමනුත් දැකලා නැති නැති ගිවිසුම් වගේ මං දැක්ක දැන් අද තියෙනවා තව තැනක ඉන්දියාවත් එක පාලමක් ගහන්න ඕනේ කියලා. ඒක ලංකාවෙන් ග්‍රීන් ලයිට් එකපත් වෙනකන් ඉන්නවා කියලා. අතිශය භයානක කාරණා තමයි මෙතෙන්දි පැතුම්. විජිත හේරත් මන්ත්‍රීවරයා ඉන්න වෙලා ඉන්න කාලේ අමතිවරයා වෙන්න ඉස්සෙල්ලා ඔහු ප්‍රකාශ කළා තිබ්බ පුවත්පතකට ඉන්දියාවත් එක අපි පාලම් ගහන්නේ කියලා. දැන් මට තියෙන බය අර නෑකිව වැඩේ මේ මිනිස්සු කරයිද කියලා. දැන් නෑකිපු දේවල්ම කර කර කර කර යන එකේදී නෑකිපු දේවල්ම මේ මිනිස්සු කරයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ නිසා මම හිතන්නේ අපිට සිද්ධ වෙලා තියෙනවා, ජනතාවට සිද්ධ වෙලා තියෙනවා තනිකර විපක්ෂයේ කාර්යභාරය තමන් අතට අරගන්න. ඉතින් ඒ සඳහා අරගල කරන්න සහ මේ අපි එකෙන් අදහස් කරන්නේ නැහැ පැතුම්. දැන් ඔයා මේකට එක වෙන්න කියලා මම දන්නවා. එකෙන් අපි අදහස් කරන්නේ නැහැ මේ ආණ්ඩුව අර අර එංගලන්තයේ අවුරුදු මේ පොඩි කාලයක අගමැතිලා 7 දෙනෙක් ගෙනා වගේ දවස ගන්න අර කර කර ආණ්ඩු වෙනස් කරන් කියන එක මේ ත්‍රී පෝස් එක අරගත්තා වගේ පළවෙනි කැසට් එක රිවර්ස් කරලා අරගත්තා වගේ ජනතාව අරගල කරලා මේ ආණ්ඩුව ලවා පුළුවන් තරම් දුරට ප්‍රතිසංස්කරණ දිනාගෙන ජනතාවාදී විදිහට මේ ආණ්ඩුව තල්ලු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එහෙම ආණ්ඩුව නොකරන තාක්කල් අර මලින්දලගේ 150 විපක්ෂය ඒක ඔක්සිජන් ගාලා හුලං ගහගෙන වැඩ කරන. ඉතින් ඒක දැනගන්න ඕනේ අපි නෙමෙයි. ඒක දැනගන්න ඕනේ ජාතික ජනබලවේගී ආණ්ඩුව. අපි දේශපාලනය කරනවා, අපි විරෝධතා කරනවා, අපි ඉල්ලීම් කරනවා. ඉල්ලීම් වලට එකක වෙලා ලොකු කතන්දර කියන්න බෑ. ඔගොල්ලෝ අපිට ඡන්දෙ දුන්නේ නැහැ ඔගොල්ලෝ කරේ විදිහට බයිරට පාලනය කරන්න වගේ අර පඬිත කතා කිව්වේ මං හිතා ලාල්කාන්ත කිව්වේ. ඒ කතා කරලා කරනවා නම් ඒ උද්දච්චකමින් දේශපාලනය කරන්න යනවා නම් ඉතින් අපිට කියන්න තියෙන sorry.com එහෙම නැත්නම් අබ සරණයි කියලා.

සුබ සැන්දෑවක්. අදත් වෙනද වගේම මහත්වීපහයක් ඔස්සේ රටවල් හැත දෙකක් පුරා විසිරලා සිටින ස්වන්න FM සහෘදයන්ව මගේ සෙක්මන්ට් එකට සුපුරුදු ලෙංගතුකමින් සුපුරුදු ආදරයෙන් මම පිළිගන්නවා. මම රසේ අදම කතා කරන්න යන්නේ වීකෙන්ඩ් එකේ අපි කතා කරපු අපි දැකපු මාතෘකාවක් ගැන. ඒ තමයි ලංකාවේ ඕලෙවල් රිසල්ට්ස්. සිකුරාදා රෑ

லங்காவே ஓலெவல் ரிசர்ஸ் அவில் திபுனா சினசுராதா இதுதான் வெனக்கோட்ட சமாஜ மாத்தியில் மம தெக்கா குடக்காய தவங்கி தருவாங்கே ரிசர்ஸ் போஸ்ட்ஸ் கல்லா தீரமா அப்போ அம்மும் கெமத்தி அப்போ தருவாங்கே அச்சீவ்மெண்ட்ஸ் ஷேர் கரகான தருவாங்க அச்சீவ்மெண்ட் கக்கி அண்ணே திமாப்பி அங்கித்த அச்சீவ்மெண்ட் கக்னி இத்தி ஏனிசா இசத்திர பிதா ஹதா கண்ண இகன் ஆடம்பர வென்னே இவ ஷேர் கரான அப்போ கெமத்தி ஏகிங் தருவிக்குட்டு உனத்தன் ලොකු මෝටිවේෂන් එකක් එන්න පුළුවන් අපි දරුවගේ ඒ ඇචීවමෙන්ට්ස් ඇගේීමකට ලක් කරන එකේ. ඒ වගේම තමයි ඔගේ තව පැත්තක් තියෙනවා. සමහර දරුවන්ට තමන් බලාපොරොත්තු වෙන තරමේ රිසල්ට්ස් ලබා ගන්න බැරි වුණොත් අපි කොහොමද ඒ දරුවන්ව බලාගන්නේ කියන එක. ඒකත් අපි කතා කරන්න ඕනේ, හිතන්න ඕනේ මාතෘකාවක්. ගොඩක් දරුවන් ඉන්නවා ගොඩක් මහන්සි වුණාට තමන් බලාපොරොත්තු වෙන රිසල්ස් විභාගයකින් ගන්න බැරි වුණ අය. එතකොට ඒ දරුවන්ට ඉගෙන කලකිරීමකට දුකකට පත් වෙන්න පුළුවන්. එහෙම වුණාම දෙමාපියන් විදිහට අම්මල විදිහට කොහොමද අපි ඒ දරුවන්ව බලාගන්නේ? ඕකේ එක අන්තයක් තියෙනවා. සමහර දෙමාපියෝ මම ඒකත් සෝෂල් මීඩියාවල දැක්කා, විභාගෙ ෆේල් වුණාට කමන්නේ නැහැ, ඒ ලෙවල් ෆේල් වුණාට කමන්නේ නැහැ, කැම්පස් නොගියට කමන්නේ නැහැ, එහෙම ගියයි කියලා ලෝකේ දිනන්න බෑ, ලෝකේ දිනලා තියෙන්නේ කැම්පස් නොගිය අය. අන්න ඔය වගේ කතා ඔය අයින්ස්ටයින් ගැන කියනවා, තව ඉලෝන් මස්ක් ගැන කියනවා, ඒ වගේ අය ගැන කියලා මේ ඉගෙනීම වැඩි හරයක් තියෙන දෙයක් නෙවෙයි කියලා කියන උත්සාහ ගන්නවා. ඕකේ අනිත් පැත්ත තමයි ඉගෙන ගත්තේ නැත්තම් ඔයාලට කිසිම දෙයක් කරන්න බෑ. කැම්පස් ගියේ නැත්තම් ඔයාලට ජීවිතයක් නෑ. ඕලෙවල් ඒ නවයක් ගත්තේ නැත්තම් ඔයාලට ජීවිතයක් නෑ. ඒ ලෙවල් ඒ හතරක් ගත්තේ නැත්තම් ඔයාලට ජීවිතයක් නෑ වගේ ඔය අනිත් එක්ස්ට්‍රීම් එකටත් යනවා. එතකොට ඔය එක්ස්ට්‍රීම්ස් දෙකම හරිද වැරදිද? ඇත්තටම කියනනම් ඔය දෙකම වැරදි. මොකද දරුවෙකුට හොඳින් ඉගෙන ගත්තේ නැත්තම් මොනියම් හරි දෙයක් එයාලට අනාගතේ හොඳ පුරවැසියෙක් වෙන්න බෑ. නැත්තම් හොඳ මනුස්සයෙක් වෙන්න බෑ. මොකද ඉගෙනීමෙන් තමයි අපි දැනුම ලබාගන්නේ. ඒ වගේම තමයි අපි ස්කිල්ස් ඩිවලප් කරන්නේ මොකක් හරි රැකියාවක් කරන්න. ඉගෙන ගන්නවා කියන එක ඕ ලෙවල් රිසල්ට්ස් වලින්වත් ඒ ලෙවල් රිසල්ට්ස් වලින්වත් කැම්පස් ගියාද නැද්ද කියන එකෙන්වත් මනින්න බෑ තමයි. ඒක ඇත්ත. එහෙම නොකර දියුණු වෙච්ච හොඳ පුරවැසියන් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි අවුරුදු පහේදි හයේදී පාසල් අධ්‍යාපනය පටන් ගන්න දරුවා ඔය ඕ ලෙවල් ඒ ලෙවල් කඩේම් විභාගයෙන් තමන් ඉන්නේ කොතනද කියන එක තමන්ට අඳුර ගන්න පුළුවන් වෙනවා මේ ඒ ලෙවල් ඕ ලෙවල් රිසල්ට්ස් හොඳට ගත්තොත්. හැබැයි ඒ වගේම තමයි ඕ ලෙවල් රිසල්ට්ස් අඩුවෙන් ගත්තාය කියන්නේ යාගේ ජීවිතය එතනින් විනාශ වෙන්නේ නැහැ. මොකද තවසරයක් ඕලෙවල් කරලා තමන්ට කැමති රිසල්ට්ස් එක තමන්ට ඕන රිසල්ට් එක ගන්න පුළුවන්. අපි උන උතනදී තමයි දරුවට උදව් කරන්න ඕනේ. මොකද්ද තමන් කරපු වැරද්ද? කොතනද දරුවට වැරදුනේ? කොතනද අපි උදව් කරන්න ඕනේ? මොකද්ද එයාගේ වීක් පොයින්ට්ස් කියලා බලලා ඒ අනුව අපි දරුවට උදව් කරන්න ඕනේ. ඒ ලෙවලුත් එහෙමයි. දැන් අපේ කාලේ වගේ නෙවෙයිනේ. දශක දෙකකට තුනකට කලින් අපි ඕ ලෙවල් කරලා මේ විදිහ රිසල්ට්ස් ගන්න ඕනේ. එහෙම ගත්තේ නැත්නම් අපිට ඒ ලෙවල් මෙන්න මේ අපිට ඕනේ සබ්ජෙක්ට්ස් කරන්න බෑ. එහෙම වුණේ නැත්නම් අපිට කැම්පස් යන්න බෑ. කැම්පස් තිබුණේ අපේ කාලේ රජේ කැම්පස් විතරයි ලංකාවේ නම්. එතකොට හැමෝටම පිටරට ගිහලා ඉගෙන ගන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලට ඒ වගේ අපිට මහන්සි වෙන්න සිද්ධ වුණා. හැබැයි ලංකාවේ දැන් තත්ත්වය වෙනස්. ඕ ලෙවල් පාසුනේ නැත්තම් මං ඉස්සෙල්ලා කිව්වා වගේ දෙවනි සැරේ තුන්වෙනි සැරේ කරලා තමන්ට ඕන රිසල්ට්ස් අරගෙන ඒ ලෙවල් කරන්න පුළුවන්. නැත්තම් තව ඔප්ෂන්ස් තියෙනවා. බ්‍රිජින් කෝසස් කරලා ඩිග්‍රී එකක් කරලා නැත්තම් අපිට ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරලා ඔය වෘත්තියේ පුහුණුවක් ලබාගෙන තමන්ට ඕනේ තමන්ට කැමති ඩිසිප්ලින් එකට යන්න. ඒ වගේම තමයි දැන් සමහර කෝසස් වලට ලංකාවෙත් තියෙනවා හොඳ ප්‍රයිවට් යුනිවර්සිටිස්. එතකොට කැමති කෙනෙකුට සහ මුදල් තියෙනවා නම් මුදල් ගෙවා ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම් ඒ කෝසස් කරලා ඩිග්‍රී එකක් කරලා තමන්ට වෘත්තියක් හදාගන්න තමන්ට අනාගතයක් හදාගන්න පුළුවන්.
ඉතින් දෙමාපිය හැටියට අපි කරන්න ඕනේ අන්න එතෙන්ට දරුවව යොමු කරන එක. ඒ වගේම තමයි පිටරට ඉන්න අයත්. දැන් ඔස්ට්‍රේලියාවේ ගත්තම මං ජීවත් වෙන මෙල්බර්න් ගත්තම ෆස්ට් ජෙනරේෂන් මයිග්‍රන්ට්ස්ලා, ඒ කියන්නේ අපි වගේ අය ගොඩක් අය තාමත් තමන්ගේ දරුවන්ට දෙන්න හදන්නේ අපි අර ලංකාවෙන් ගෙනාව මෙන්ටැලිටි එකේ විදිහේ ඉගෙනීමක්. ඒ කියන්නේ පුංචි කාලේඳන්ම ටියුෂන් යවලා යවලා යවලා එයාලව ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර් කෙනෙක් කරන්න තමයි මෙහෙ ආවහමත් ගොඩක් අය උත්සාහ ගන්නෙ. ගොඩක් අය කියන කතාවක්නේ අපි මයිග්‍රේට් කරන්නේ අපි ගැන හිතලා නෙමෙයි, අපි මේ ඇවිල්ලා මෙහෙ දුක් විඳින්නේ අපි ගැන හිතලා නෙමෙයි, අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න, අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න ලංකාවේ ඉඳලා ඉගෙන ගන්න ළමයින්ට හරි අමාරුයි. ඒ නිසා අපි මේ රටවලට එනවයි කියලා. හැබැයි අපි මේ රටවලට ඇවිල්ලත් කරන්නේ අර අපි ලංකාවේ තිබුණු තරඟෙටම දරුවව දාන එක. ඕනම රටක, ඒක ලංකාවේ හෝ වේවා, මෙල්බර්න් ඔස්ට්‍රේලියාවේ වේවා, යුරෝපේ වේවා, ගොඩක් ඉගෙන ගන්න ඕනේ අමාරු කෝසස්, අමාරු ප්‍රොෆෙෂන්ස්, රිස්ක් වැඩි, ඒවට ගෙවනවා වැඩි. ඒක ඇත්ත. ඒකයි ඕනම රටක ඩොක්ටර් කෙනෙකුට, ඉංජිනේර් කෙනෙකුට ඒ වගේ රිස්ක් වැඩි ජොබ්ස් වලට, වෙට් කෙනෙකුට, ඩෙන්ටිස් කෙනෙකුට ඒ වගේ ජොබ්ස් වලටත් ගෙවනවා වැඩි. හැබැයි අනිත් ජොබ්ස් කරලත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජයේ රෙකග්නිෂන් එකක් තියෙනවා. මොකද මෙහි සමාජයේ ආකල්පමය වශයෙන් දිනු වෙලා තියෙනවා හැම වෘත්තියක්ම එක වගේම සමාජයේ ප්‍රගමණයට, ප්‍රෝග්‍රෙස් එකට වැදගත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිට මෙහි ආවම දරුවව අර තරඟෙට දාලා ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්ම කරන්න ඕන වෙන්නේ නැහැ. දරුවට තමන් කැමති ඩිසිප්ලින් එක ගිහිල්ලා, තමන් කැමති වෘත්තියක් තෝරගෙන, තමන් කැමති ජොබ් එකක් කරලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මයිග්‍රේට් කරන්නේ දරුවන් වෙනුවෙන් නම් දරුවට නිදහසේ ඉන්න, නිදහසේ ඉගෙන ගන්න, නිදහසේ නිදහස් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න නම් අපි මෙහෙ ඇවිල්ලත් අර ටියුෂන් තරඟෙට දාලා ළමයිව දොස්තරෙක්, ඉංජිනේරුවෙක් කරන්න අර අපේ ඩ්‍රීම් එක දරුවන් තුලින් ඇචීව් කරගන්න හදන එක එතරම් සුදුසු නෑ කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් ආයෙත් මම ලංකාව පැත්තට ගියොත් එහෙම ඕ ලෙවල් තමන් බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ගත්ත දරුවන්ට මම හදවතින්ම සුබපතනවා. ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු වෙච්ච රිසල්ස්, ප්‍රතිඵල ගන්න බැරි වෙච්ච දරුවන්ට මං බොහොම ආදරෙන් කියනවා ඒක ජීවිතය අවසානය නෙමේ, ඔයාලගේ අනාගතය අවසානය නෙමේ, තමන් කරපු වැරදි තේරුම් අරගෙන ආය ඕලෙවල් විභාගයට ලෑස්ති වෙලා ආයසරයක් කරන්න, එහෙම නැත්තම් තමන් කැමති වෘත්තියක් තෝරගෙන ඒ වෙනුවෙන් ඉගෙන ගන්න මහන්සි වෙන්න. මම ආදරණීය අම්මලගෙන් ඉල්ලා හිටිනවා දරුවන්ට එයාල කැමති දේ කරන්න උදව් කරන්න කියලා. ඉතින් අදත් මම හිතනවා හිතන්නට යමක් මං ඔයාලට එකතු කරයි කියලා. එහෙනම් තවත් දවසක, තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් හමු වෙන බලාපොරොත්තුෙන් මං ඔයාලගෙන් සමුගෙන යනවා. ගිහින් එන්නම්.

0: සමගෙන යන්න තව විනාඩි දෙකක පමණ කාලයක් තියෙන්නේ කණේ.
1: ඔව් ඉතින් සුබෘපදී පුරා හෝර දෙකක් අපිට කරඳලා හිටිය බොහොමත්ම ස්තුතියි. ලබන සතියෙත් අපි රාත්‍රී 8ට ඔබ හමු වෙනවා. විශේෂ ආරාධනාවක් තියෙනවා සමහරලාට මැදිරියේදී අපි නොඑක් දේශපාලන මතිමතාන්තර කතා බහ කරනවා. ඉතින් ඒ මතිමතාන්තර වලට විරුද්ධ මතයක් තියෙනවා නම් සහ ඔබට අදහස් දක්වීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කතා කරන්න කතා කරලා මේ මැදිරියට එන්න එන්න අපහසු නම් දුරකථනය ඔස්සේ හෝ ඔබේ මතයත් ප්‍රකාශ කරන්න මම හිතන්නේ ඒක තමයි මේ ගුවන්විදුලි නාලිකාවෙන් වෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඒක අපිට තියෙන කතා කිරීම නිදහස පාවිච්චි කරන්න ඒක කරන එක මම හිතන්නේ අපිට ශක්තියක් වෙනවා ඔබටත් ඔබේ මතය ප්‍රකාශ කිරීමේ ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා ඒ වගේ තමයි විශේෂයෙන්ම අපි ඔබ දන්නා මේ ගුවන්විදුලි නාලිකාවෙන් ඕස්ට්‍රේලියාව වාසය කරන ඔබේ ගීත නිර්මාණ ප්‍රචාරය කරන ඔබ සංගීතය සපයපු පද රචනා කරපු හෝ ගායනා කරපු ගීත අපිට එවන්න අපි නියත වශයෙන්ම එම ගීත ප්‍රචාර කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් හේතුවතුනි ලබන සඳුදා තම්බින බලාපොරොත්තු ඇතුව සමුදෙනවා ආරක්ෂකකාරිව ඉන්න සුබ රාත්‍රියක් වේවා.